ලක්මිහිර ගෙනෙන ස්ථාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාවටත් රනුස්තරින් විදවන්න යුක්තියට ඉඩ දෙන්නටත්

ඒ පැත්ත හැරිලා මේ පැත්ත බලනකොට රංජිත් අවුරුද්දෙන් භාගයක් ඉවරලා. අද ජූනි 30 ජූනි 30 කියන්නේ හරියටම මේ අවුරුද්දෙන් භාගයක් අවසන් වෙන දවස. හැම අවුරුද්දක් පටන් ගන්නකොටම අපි හිතන ලොකු ලොකු දේවල් බලාපොරොත්තු ගොඩ ගා ගන්නවා. අපේ තියෙන ප්‍රාර්ථනා මේ අවුරුද්ද ඇතුලේ අපි මේ මේ දේවල් කරනවාය කියලා. ඒ වුණාට ජූනි 30 වෙනකොට අපි මේ දේවල් වලින් භාගයක් හමාර කළාද ඉන්නේ. ඉතින් ඒ ගැන අපි කතා කරමු අද දවසේ අවුරුද්දේ භාගයක් හමාර වෙන තැන. අදත් ලක්මීර පවනසාර සංග්‍රහය සමග එක්කෙනවා අපි. සාලිය ගලපති රංජිත් වීරසිංහ රොෂාන් මීඳුකුල සූරිය සමග මම ජගත් ජේ එදිරිසිංහ.

0: මෙහෙම ඇහුවත් සාලිය අවුරුද්ද පටන් ගන්නකොට මේ අවුරුද්ද ඇතුලේ කරන්නට ඉවර කරන්නට ඕනේ කියලා හදාගත්ත ලයිස්තුවක් එහෙම තියෙනවද? නැත්තම් බලාපොරොත්තු එහෙම තියෙනවද?
1: අවුරුද්දක් හැමදාම පටන් ගන්නෙ බලාපොරොත්තු ගොඩාක් ඇතුව. විශේෂයෙන් මං වගේ මිනිස්සෙක් මේ අවුරුද්දේ මම මේ ටාගට් එක ඉවර කරනවා කියලා තමයි පටන් ගන්නෙ. ඒ වුණාට අවුරුද්දේ මාස 6ක් ගියන් පස්සේ හැරිලා බලනකොට ඇත්තරම අපි ඒ ටාගට් වලට අපි ඇවිල්ලා නැහැ. ඉතින් ඇත්තරම සිටිවිලි වලත් මිනිස් ජීවිතෙත් අපේ සිතුම් පැතුම් ඒ විදිහටම හීන බවට පත් වෙලා නැතුව සැබෑ ලෝකෙට ඇතු වෙච්ච හීන මම නම් තාම දැකලා නැහැ. මොකද රංජිත් කියන්නේ?
2: ජගත් සාලිය අවුරුද්ද පටන් ගන්නකොට කියලා හැබැයි මගේ ක්‍රමය පොඩ්ඩක් වෙනස්. අවුරුද්ද පටන් ගන්නකොට කියලා එහෙම ලොකුවට ලොකු දේවල් නැහැ. හැබැයි ඉතින් හැම මාසෙම මොනවා හරි පොඩි පොඩි දේවල් තමයි. ලොකු දේවල් ප්ලෑන් කරන්නේ නැහැ වගේ. මම දැන් මන් දන්නේ මොන මොකක් හරි හේතුවක් නිසා කොහොමනම් දැන් මේ අවුරුද්ද පටන් ගන්නකොට හිතන් ඉන්නවා දැන් ලංකාවට යනවා අහවල් දවස් කියලා. ඉතින් අනිවාර්යෙන්ම එදාට නම් යනවා. ඉතින් ඒක ගිහිල්ලා එනවා. මොකද ඒක කලින්ම ටිකට් බුක් කරලා යන්නේ යන්න ඕන කතාවක්නේ. ඒ ඇරෙන්න තව වෙන්න ඕන කැලෙන්ඩර් ඓටම්ස් දිනනවා. කැලෙන්ඩර් ඓටම්ස් කියලා කියන්නේ ඒවා වෙන්නම ඕනේ එදාට. ඉතින් ඒ මයි ළමයෙන්ගේ උපන්දින මේ මුණුබුරන්ගේ උපන්දින ඒවා උත්සව. ඉතින් ඒවා ඒ විදියට සිද්ධ වෙමින් යනවා. ඉතින් ඒ ඇරෙන්න ඉතින් එහෙම නැතුව මේ විශාල වශයෙන් දේවල් කරන්නේ නැහැ. එවුනට මට පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. අපි අසන්නට මතක් කරන්න ඕනේ මේ අවුරුද්ද ඉවරයි කියලා කිව්වට අදින් පටන් ගන්න අවුරුද්දක් තියෙනවා. ඒක මුදල් වර්ෂය. ඉතින් මුදල් වර්ෂය ඒක නිසා මුදල් වර්ෂය අදින් පටන් ගන්නෙ අර ගෙවිලා ගියපු මුදල් වර්ෂයේ තමන්ගේ ටැක්ස් එකේ රිටර්න්ස් එහෙම තියෙනවා නම් ඒක දාලා අරගන්න අමතක කරන්න එපා. සමහරුන්ට ඉතින් ඔක මතක නැති වෙනවා ටික කාලයක් යනකොට. ඉතින් ටැක්ස් රිටර්න් දාලා ඒක කරගන්න පුළුවන්. ටැක්ස් ගැන කතාවට ආපු නිසාවෙන් ලංකාවේ ටැක්ස් ගෙවනවා, අපි ඕස්ට්‍රේලියාවේ ටැක්ස් ගෙවනවා. ඔය දැන් අපි ඕස්ට්‍රේලියාවේ ඉඳලා මේ ගෙවන ටැක්ස් එකට ඕස්ට්‍රේලියාවෙන් අපිට ලැබෙන දේවල් ගැන මගෙන් නම් තියෙන ලොකුම පැහැදීමක්. කොහොමද ජගත් එහෙම හිතන්නේ?
0: ඔව් පැහැදිලිවම. ඉතින් මේ රටේදී අපි දන්නවනේ අපේ අපෙන් බදු අය කරගත්තට මේ බදු වලින් මොනවද වෙන්නේ කියන එක ගැන අපිට යම්කිසි අවබෝධයක් තියෙනවා. අපි දන්නවා මෙච්චර ප්‍රමාණයක් සෞඛ්‍යයට යනවා, මෙච්චර ප්‍රමාණයක් අධ්‍යාපනයට යනවා. ඒ වගේ අපි දන්නවා මොන මොන දේවල් වලටද මේවා වියදම් වෙන්නේ කියලා.
1: ඔව් ඇත්තරම මේ ටැක්ස් වලද නම් අපි ගොඩාක් කාලවලට හැම කෙනෙක්ගෙම ටැක්ස් එකේදී මේ ටැක්සියර් එක අපුවම මිනිස්සු ලොකු බලාපොරොත්තුත් එක්ක තමයි ටැක්ස් එකට ටැක්ස් ලොජ් කරන්නේ. ඒ ලොජ් කරපුවාම ඉතින් ගොඩාක් කාලවලට මේ මිනිස්සුන්ට ඒ හිතන විදියටම ඒක ලැබෙනවා. ඒක මං හිතනවා වාසනාවක අවසනාවකට ලැබෙනවා. ඉතින් ඒකත් එක්කත් මිනිස්සු ලොකු හින පොඩා පොදි බඳිනවා නේද?
2: ඔව් දැන් ටැක්ස් එකට ලැබෙන්නේ තමන්ගේ සල්ලිනේ. තමන් අවුරුද්දක් පුරා ගෙවපු ටැක්ස් වලින් ඇත්තටම එච්චර ගෙවන්න ඕන නැති නිසා ආණ්ඩුව ඔයා වැඩියෙන් අපිට ටැක්ස් ගෙවලා තිනවා. මෙන්න මේ ටික ඉතුරුයි මේක ඔයා අරගන්න කියලා ආපහු දෙනවා. ඉතින් ටැක්ස් දුන්නාම එහෙමයි වෙන්නේ. ඉතින් ඒක වෙන්නේ මොකද තමන් හම්බ කරන මුදලින් මුදල් හම්බ කිරීම සඳහා සාධාරණව කරන්න පුළුවන් වේදන් තියෙනවානේ. ඒවට ටැක්ස් ගන්න බෑනේ. ඉතින් ඒ ටික අඩු වුණාම තමයි ඒක වෙන්නේ. නමුත් අතන කාරණයක් තියෙනවා. දැන් ඒ ටැක්ස් අපි ගෙවන ටැක්ස් වලින් ප්‍රතිලාභ ලබන කොට්ටාසිකුත් ඉන්නවානේ. දැන් ඒ අපි කියන්නේ අපි හැමෝම ලබනවා. ඒ අරෙන්න දැන් රැකියා විරහිත අය, ශිෂ්‍යයෝ, ඊට පස්සේ ආබාධිත අය. ඉතින් ඒ අයට ප්‍රතිලාභ ලැබෙනවා. ඒක අපිට පේනනවා. ඒක ගැන කනගාටුකුත් නැහැ. ඒක එහෙමම හොඳයි. ඒ විදිහටම තමයි සිද්ධ වෙන්නත් ඕනේ. හැබැයි හැම වෙලාවෙම ওই ටැක්ස් එකේ ප්‍රතිලාභ ලබා ගන්නකොට ඕස්ට්‍රේලියාවේ රජයේ සිංහල වචනේ හරියටම දන්නේ මීන් ටෙස්ට් කියලා එකක් කරනවා. මීන් ටෙස්ට් එක කියන්නේ මේක ලබා ගැනීමට සුදුසුකමක් තියනවද කියලා මේ හොයා බැලීමක් කරනවා තමන්ගේ ආදායම අනුව. එහෙම ඉතින් ඒක නිසා අර ලැබිය යුත්තාටම ඒක ලැබෙන්න ක්‍රමයක් තියෙනවා. සමහරු ඉතින් මේ පොඩි පොඩි දේවල් කරලා ඉවරලා ඒක මේ වෙන විදියකටම. ඉතින් ඒක නිසා අර ලැබිය යුත්තාටම ඒක ලැබෙන්න ක්‍රමයක් තියෙනවා. සමහරු ඉතින් මේ පොඩි පොඩි දේවල් කරලා ඉවරලා ඒක

0: මිලට වඩා අඩු මිලකට දෙනකොට ඒකේ ප්‍රතිලාභය ලබන්නේ ඇත්තටම ඉහළ මුදල් ඉහළ පන්තියේ විශාල ආදායමක් ලබන අය. කියන්නේ අර මීන් ටෙස්ට් එක කියන එක තිබුණා නම් ඒ වගේ දේවල් වලටත් හොඳයි කියලා මට හිතෙනවා. කෘතිජගත්
1: ඔව් රංජිත් කියන දේ ඇත්තක් තියෙනවා. මොකද සහනාධාර රාජ්‍යයක් පවත්වාගෙන යනවා නම් ඒ පවත්වාගෙන යන්නේ මහජනතාවගේ බදු මුදල් වලින් තමයි. ඒ මත තමයි අර රංජිත් කිව්වා වගේ අපි හිතමු පෙට්‍රල් වලට සහනාධාරයක් ලබා දෙනවා නම් ඒ සහනාධාරයේ වාසිය ලැබෙන්නේ වාහන අයිති තියෙන වාහන තියෙන අයට. වාහන නැති මිනිසුන්ට ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සහනාධාරය අර මීන් ටෙස්ට් එකට අහුවෙන්නේ නැති ඉහළ පැලැන්තිය අයට ඒක ලබා ගන්නට පුළුවන්. නමුත් ඒ අතරේදීම පොදු මහජනතාවටත් යම්කිසි සහනාධාරයක් ලැබෙනවා මේ විදිහට සෞඛ්‍ය අතින් නැත්නම් අධ්‍යාපනය අතින් එහෙම නැත්නම් පොදු ප්‍රවාහනය අතින් මේවට වීදම් කරන බදු මුදල් නිසා පොදු මහජනතාවට යම්කිසි සේවයක් ලැබෙනවා. ඉතින් ඕක තාම ලංකාවේ මට මෙහෙම දෙයක් හිතෙනවා සාලිය තවම ලංකාවේ ටැක්ස් ක්‍රමය සිස්ටම් එක තාම හැදිලා නැහැ. මේක ගොඩ නැගෙමින් තිබෙනවා කියලා මට හිතෙනවා. යම්කිසි දවසක මං හිතන්නේ ලංකාවේ බදු ක්‍රමය මේ ඔස්ට්‍රේලියාවේ පවතින බදු ක්‍රමය වගේම සාර්ථක ක්‍රමයක් වේවි කියලා අපිට බලාපොරොත්තු තියාගන්නට පුළුවන්.
2: ඔව් ඇත්තටම ලංකාව කියන්නේ සුබසාධන රාජ්‍යයක් නිසා මේ ලංකාවේ සුබසාධන රාජ්‍ය පවත්වාගෙන යන්න රජයේ විශාල මුදලක් බැහැ කරනවානේ. මොකද රටේ ආදායම් ලබන පිරිස බොහොම සුළු ප්‍රමාණයක් ඉන්නේ. රටේ ජීවත් වෙන පිරිස ගොඩක් වැඩි. ඉතින් ඒක අර පුනරාවර්තන වියදම් යන කැටගරියට දාලා තමයි ඒ කට්ටිය එක පවත්වගෙන යන්නේ. ඒකෙන් ඒ කට්ටිය ආ යූටිලයිස් වෙලා ඉකොනොමියටම එනවා කියන එක. මොකද ඇත්තටම කියනවානේ අපේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය මේ වගේ දේවල් වලට රජය විදන් කරන සල්ලි ආපහු බවුන්ස් බෑක් වෙලා එනවනේ ආය ආර්ථිකයටම. ඒ කියන්නේ ඒකෙන් යහපත් පුරවැසියෝ බිහි වෙනවා, යහපත් උගත් බුද්ධිමත් දරුවෝ බිහි වෙනවා. ඉතින් අන්න ඒ වගේ සුබසාධන රාජ්‍යයක් කියන්නේ අපි කියනවා මේ දුප්පත් රාජ්‍යයක්. අපි ඇත්තම කතා කරන්නේ දුප්පත් රාජ්‍යයන්නේ. සුබසාධන රාජ්‍යයක ඒ ටැක්ස් ක්‍රමය හදන්න මං හිතන්නේ එච්චර ලේසි වෙයි කියලා. මොකද ඒක මේ වගේ රාජ්‍යයක තරම් ලේසි නෑ. මොකද නිරන්තරයෙන්ම ස්වභාවික ආපදා, ස්වභාවික ගැටලු, ඊළඟට හදිසි අනතුරෝ විවිධ දේවල් වලින් ඒ සුබසාධන රාජ්‍ය එහෙම් පිටින් අර පිරෙනවා. අර වැය පිරෙනවා. වැය පිරෙනකොට අර තියෙන සීමිත සම්පත් ප්‍රමාණය බෙදලා දෙන්න උත්සාහ කරනකොට අර ටැක්ස් ක්‍රමයේ හරියට කම්ප්ලීට්ලි හදන්න බෑ. නමුත් එකක් තියෙනවා. මේ අර ලංකාවේ අර ජනසවිය හෝ වර්තමානයේ අස්වැසුම කුමන නමකින් කියනවත් මම දන්නවා මේ කෑගල්ල නගරයේ ත්‍රීවීල් එලවන බහුතරයක් මේ අස්වැසුම ගන්නවා. මේ කට්ටිය දේශපාලන බලය සහ සමාජ බලය භාවිතා කරලා මේ අස්වැසුම ගන්නවා. ඉතින් අඩුම ධර්මින් රජය ඒ කට්ටියට මාසෙක එකසරයක් පොදු ශ්‍රමදානයන් වලට එන්න කිව්වනම් ඔය පිරිසෙන් භාගයක් අඩු වෙනවා. ඒකෙන් විශාල මුදලක් රටේ ඒ කියන්නේ ඔක ඇත්තරම කාලාන්තරය තිස්සේ පවතින දෙයක්. දැන් ඔබ දන්නවා මේ සමහර තැන්වල මේ ටොයිලට් අයිති කරගෙන ඉන්නවා යම් රාජ්‍ය හිතවත් මැරයෝ. ඒ වගේම තමයි ඔය ඕකවත් අස්වැසුම පවුල්ම අරන් ඉන්නවා. ඒ මිනිස්සු ත්‍රිවිල් වලින් හොයනවා දවසකට රුපියල් 6000ක් 7000ක්. ඉතින් අස්වැසුමත් ලබා ගන්නවා. ඊට අමතරව විශ්වවිද්‍යාල දරුවෝ විශ්වවිද්‍යාල ගියාම ඒකත් ලබා ගන්නවා. ඒකෙන් අර විශාල ඒ වගේ මං හිතනවා අස්වැසුමෙන් 4න් එකක්වත් බොරු.
0: ඒක තමයි සාලිය මම ඇත්තටම මතු කරේ. දැන් කාරණා දෙකක් තියෙනවානේ. බදු අය කරගන්න ඕනේ. බදු ඒ අය කරගත්ත බදු නිවැරදිව ලැබිය යුත්තන් උදෙසා වියදම් කරන්න ඕනේ. ඒ කරන වියදමේදී අපිට පේනවා ඔය කියන නාස්තිය අපිට පේනවා. අස්වැසුම ලබන්න ඕන නැති අය අස්වැසුම ලබනවා. ඊට අමතරව දැන් අධ්‍යාපනය වුණත් දැන් පොත් ඇඳුම් ඕවා නොමිලේ දුන්නට සමහර අයට එහෙම නොමිලේ නෙමෙයි තමන්ගේ ළමයා වෙනුවෙන් ඒක වියදම් කරන්න පුළුවන්. තමන්ගේ ටියුෂන් වලට ඊට වඩා විශාල මුදලක් වියදම් කරනවා මේ දෙමව්පියෝ. එතකොට ඒ අයට වුණත් ඒක ලැබිය යුතු අය කවුද කියලා තෝරලා බලලා ඒක දෙනවනම් මේ මුදල් වෙන වෙන දේවල් සඳහා වෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ පැත්ත ගැන පොඩ්ඩක් වැඩිපුර අවධානය යොමු විය යුතුයි කියලා තමයි මම නම් හිතන්නේ.
2: ඔව් අපි සින්දුවක් අහමු නේද?
1: පැහැදිලියෝ

0: ඉතිං මේ බොහොම ලස්සන ගීතයක්
1: හැබැයි මගතන මට සිින්දු ආනකොටම සාලියෝ ඉනාවක්ගේ මේ කපුගේ වෙන්ුවට සිින්දුව ගානා කළේ වෙන කෙනෙක් නිසා.
2: ඇත්තන කවද සාලිය
0: චරිත් අබේසිංහ චරිත් අබේසිංහ තමයි
1: චරිත් අබේසිංහ තමයි අද කියන අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරු
2: දක්ෂ නළුවෙක්
0: අදමකද
1: මේ අසරණ වෙලායින්න
0: ඇත්තරම මේ ශ්‍රී ලංකා අපරාධ රාජ්‍ය තුළ මේ අපරාධ සහ ඩීල් සාමාන්‍ය කරනයට ලක්වෙච්ච පරසරයක් තුළ සියලුම පුරවැසියෝ උත්සා කරන්නේ ඩීල්ලගත්දාලා ගණක් වගෙන මේ චරතත් කියන බොහම ලස්සට එක ඉන්ටව එක්ක අපට පුළුවන් මේ මැරන්ඩ ඔන්න මේ ඩීල්ල අදම කෝටියක් ගත්තා කියා කැනයා කරාර අපරාධකරවා නිරන්තරෙන්ම තමන් පාපොච්චාරණය කරනවා යම්යම් තැන්වල ඒ අපරාධය පාපොච්චාරණයක් තම හු කළේ කොහොම හරි ඇත්තරම් මේ අන්ුර කුමාර දිසානායක රජය පැහැදිලියම මේ අපරාධ රාජ්‍යයේ හදවත රත තිබ්බේ එක නම් බොහොම ලස්සන දෙයක් ඒක අපි කවුරුත් හිතුවේ නෑ මේක මේ විදිහට වෙයි කියලා අපි කවුරුත් හිතුවේ
2: අපි සිද්ධිය විස්තර කරලා
0: අවසන් වෙයි කියලා
2: සිද්ධිය විස්තර කරලා ඉදිමුනේ
0: ඇත්තරම මේ සිද්ධිය සම්බන්ධයෙන් නම් ඇත්තර මේ වගේ සිද්ධීන් දහසක් තියෙනවා අපිට කතා කරන්න
1: නමුත් මේ අදාළ
0: සිද්ධීම හරක් කටාගෙන් මුදල් ලබා ගැනීම හරක් කටාව රජේ ආමේ ඔහු කවුද අපේ ඩිල්දාස කියලා තමයි එතුමා ප්‍රසිද්ධ එතුමා තමයි අපේ හිටපු අධිකරණ ඇමතිවරයා
2: විජේදාස
0: රාජපක්ෂ එතුමාගේ පුතයි චරිතුයි ඊළඟට තවත් පුද්ගලයෙකුත් එක්ක මේ මෙහෙට ගිහිල්ලා කොහෙද ඩුබායි රාජ්‍යෙට ගිහිල්ලා හරක් කටාගේ බිරිඳ හම්බෙලා හරක් කටාට ඩිටෙන්ෂන් ඩිටෙන්ෂන් නෝටරේ ඒ කියන්නේ මේ මේ මේ ඩීඔ එක ඩීඔ එක අයින් කළ හරක් කටා සාමාන්‍ය බන්ධනාගාරයට මාරු කරන්න තමයි කෝටි 20ක් ගන්නෙ. එහෙම නැතුව මේ
2: ඔය ඩීඔ එක ගැනත් අපි කතා කරන්න ඕනේ මොකද බුස්සේ කැම්ප් එකේදී ඩීඔ අරගෙන හිටිය ගොඩක් අය ඊට පස්සේ ආයුධ පෙන්වන්න ගිහිල්ලා මේ නැති වෙලා තියෙනවා නැති වුණා.
0: ජෙස බුස්සේ දිනෙවි
2: බුස්සේ දිනෙවි නෑ නෑ නෑ නෑ එතනින් අරන් ගිහිල්ලා
0: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි ওই ආයුධ පෙන්වන්න යන්නේ බූස්සර දැම්මෙන් පස්සේ ඔක් කරන්න බෑ
2: ඔව් නෑ බූස්ස කැම්ප් එකේ ඉඳලා තරගෙන ඇවිල්ලා මේ කරලා තියෙනවා අර අන්තිමටම නැති වෙච්ච එක නෑ එහෙමනේ උනේ එතන මේ
0: මදුෂ්‍යනේ
2: ඔව්
0: මදුෂ්‍යතුනේ
2: නෑ කොහොමත් දැන් ඔය අවශ්‍යතාවය තියෙන්නේ දැන් මෙයා ඔය කැම්ප් එක මාරු කරනවට වඩා ඔතන තියෙන්නේ මෙයා මරන්නේ නෑ කියන සහතිකය දෙන්න තමයි මේ මුදල මේ ලබා ගන්න උත්සාහ කරලා තියෙන්නේ. මරන්නේ නෑ කියන එක.
0: ඒ කියන්නේ ඩීඔ එක අයින් කරගත්ත ගමන් එයා වැටෙනවා මේ හිරකාරයෙක්ගේ ලිස්ට් එකට. ඒ කියන්නේ රිමාන්ඩ් ප්‍රිසන් ලිස්ට් එකට. එතකොට ඒ හිරකාරයාට අයිති වෙන අයිතිවාසිකම් තුල ඔව්ව ගන්නවා නම් මැජිස්ට්‍රේට් ඕඩර් එකකින් තමයි එළියට ගන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය රටේ නීතිය. අර ඩීඔ එකේ ඉන්නකොට ඩීඔ එක තියනකම් එතුමා එයා වැටෙන්නේ ප්‍රශ්න කිරීමේ අර මේ සංක්‍රාන්ති සමයට. ඒ සංක්‍රාන්තියෙන් එළියට ගන්න නෙමේ කෝටි 20ක් දෙන්නේ. මේක කෝටි 50ක ඩීල් එක පාටි කීයද? 100කට 50 200ක කෝටි 200ක ඩීල් එකක් කෝටි 50ට අන්තිමට බස්සනවා කෝටි 50යි අත්‍තිකාරම් විදිහට හම්බෙන්නේ කෝටි 20ක් මේ කෝටි 20 තමයි ඩීල් දාසගේ පුතා හරහා මේක ගන්න මේ 3 දෙනෙක් 4 දෙනෙක් අතර බෙදාගන්නේ
2: ඔතන තියෙන භයානක කාරණා කීපයක් තියෙනවා ඒතර මතුවේ නැ එකක් තමයි අල්ලස් ගැනීම කියන එක අනිත් එක තමයි දැන් හිරකාරයව මරා දමන්න නැතුව ඔවුන්ගේ ජීවිත දානය දෙන්න තමයි මේ මුදල දෙන්න කියලා. එතකොට ඒ මරණ බියත් එක්ක ඇති කරන මේ ඒ පීඩණය එතකොට ඕනතරම් මුදලක් ලබා ගන්න පුළුවන්
0: මේ අපරාධකාරීකුගෙන්
2: ඒ තරම් මුදලක් ලබා ගන්න. එතකොට මේ කාර්යය කරන්න හැකියාව තියෙන්නේ මේ අධිකරණ ඇමතිට. අධිකරණ ඇමතිගේ පුතා සම්බන්ධ වෙනවා මේ කටයුත්තට.
0: ඒකට මහජන ආරක්ෂක ඇමතිවරයා වෙලා හිටපු ටිලා නලස්ට ඉහළ බලපෑම් කරන්න පුළුවන් රනිල්ගේ සාගල හරහා මේ ඩීල් එක කරන්නම් කියන ඩීල් එකක් නෙන්නේ. මෙතන කටකතාවක් මේ ඔක්කොම සියල්ලම තියෙන්නේ මේ කටකතාවල. මේවා තාම උසාවියේ ඉදිරියේ
1: උසාවියේ කෙරිච්ච ඉදිරිපත් වෙච්ච කරුණු අද මම එන ගමන් අහගෙන ආවා. උසාවියට මේ කරුණු ඉදිරිපත් වෙලා තිබෙනවා. කොහොමද මේක සාකච්ඡාව සිදු වුණේ? කොහෙදද මේ සාකච්ඡාව සිදු වුණේ? කොහොම කොපමණ ප්‍රමාණයක් මේ ගනුදෙනු සිදු වුණාද කියන කරුණු උසාවියට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව තමයි මේ ප්‍රශ්නය මේ සමාජයේ ඉදිරියට එන්නේ. එතකොට ඔය කතාවේ වැදගත්ම කාරණා මේ චරිත බේසිංහ කියන පුද්ගලයාත් සහ විජේදාස රාජපක්ෂගේ පුතා කියන අය සහ තවත් පුද්ගලයෙක් දුබයි රාජ්‍යයට යනවා. ඔවුන් යන්නේ. ඔවුන් ගිහිල්ලා ඔය අදාළ ඔය මද්‍රව්‍ය ඔය ව්‍යාපාරිකයා මුණ ගැහිලා හම්බ වෙලා. ඇත්තටම ඔහුට ඔවුන්ට හම්බ වෙන්නේ මද්‍රව්‍ය ව්‍යාපාරිකයා නෙමෙයි, ඔය හරක්කටා කියන නමින් නඳුන්වන නඳුන් යම් කිසි නමක් තියෙන පුද්ගලයා.
0: නඳුන් චින්තක. නෑ හරක්කටා එතකොට අත්තරංගුවේ ඉන්නේ.
1: ඔව් ඔහු අත්තරංගුවේ. ඔහු අත්තරංගුවේ ඉන්න නිසා ඔවුන් ගිහිල්ලා
0: ඔහුගේ බිරිඳ
1: හම්බ වෙන්නේ. ඔහුගේ බිරිඳ. ඒකට ඔහුගේ බිරිඳට තමයි ඔවුන් කියන්නේ අපි මෙයාව මරන්න නැතුව තියාගන්න නම් මේ මුදල දෙන්න.
0: DU අයින් කරනවා.
1: ඒ ළඟට DU එක අයින් කරලා දෙන්න.
0: නෑ DU එක අයින් කරන්න කියන්නේ මරන්න බෑ. DU එක අයින් කරන්න හදන්නේ ඒකට.
1: ඔව්. ඉතින් මුලින්ම නෑ මුලින්ම ඔවුන් කියනවා ඉස්සෙල්ලා අපි මේ මරණ දඬුවම දැනටමත් ඔහු මරණ දඬුවමට නියම වෙලා තියෙන්නේ, ඔහුව මරන්නටයි සූදානම තියෙන්නේ, අපි දන්නවා ඒ කාරණය. ඒ නිසා මුලින්ම ඒක වළක්ව ගන්න ඕනේ කියලා ඔවුන් එතෙන්දී දුරකථන ඇමතුම් ගන්න විදිහට යම් කිසි රඟපෑමක් කළා. ඇවිත් කියනවා මේ බිරිඳට, ඔව් ඔන්න අපි දැන් ඒක නැවැත්තුවා, එයාව මරන්නේ නැහැ දැන්, ඒක වැළක්ව ගත්ත අපි දැන්. නමුත් මේකට ගෙවන්න වෙනවා අපිට අහවල් පුද්ගලයන්ට මෙච්චර මුදල් ගෙවන්නට වෙනවා කියන කාරණය බිරිඳට ඉදිරිපත් කළා. බිරිඳ කියනවා මාගාව එච්චර දෙන්න මුදලක් නැහැ කියලා. නමුත් මගේ ස්වාමියාව බේරගන්න ඕන නිසා මම කොහොම හරි මේ මුදල හොයලා දෙන්නම් කියලා පහුවෙනි දවසේ ඔවුන් දිනාර වලින් මේ මුදල හොයලා
0: කෝටි 20ක්
1: ඔය මුදල හොයලා ලංකාවට වේවනවා උන්ඩියල් ක්‍රමේ. එතකොට ඒ අනුව තමයි මේ කටයුත්ත සිදු වෙන්නේ. ඉතින් ඒකේ විශේෂිතම කාරණය තමයි මම දන්නේ මේකේ අසත්‍ය අතස්ථතාවය. ඔවුන් ඒ පුද්ගලයන් තුන්දෙනා පැමිණි ගුවන් යානයේ විජේදාස රාජපක්ෂ මහත්මයාත් ආවා කියලා සොයාගෙන තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
0: සොයාගෙන තියෙනවා. එතකොට මෙතනදී මේ ඩීල් එකට කෙලින්ම විජේස රාජපක්ෂ මහත්මයා සම්බන්ධ වෙලා නැහැ කියලා කියනවා. ඔහු ගිහිල්ලා වෙනම ඉඳලා තියෙනවා. ඔහුත් එක තමයි සම්බන්ධීකරණය මේ තුන්දෙනා පවත්වලා තියෙන්නේ. පවත්වලා තමයි ෆයිනල් මේ මොකද ඔහු අධිකරණ ඇමතිනේ. අධිකරණ ඇමතිර තියෙන බලතල හින්දා අර මිනිස්සු විශ්වාසත් කරනවා අධිකරණ ඇමතිර යමක් කරන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය. නමුත් මෙතන තියෙන මේ අපි කතා කරුවේ මේ එක සිදුවීමක් පමණයිනේ. මේ අපරාධ රාජ්‍යයේ මුල් පුරුක් වලට මෙහෙම වෙන වීම ගැන තමයි අපි සන්තෝෂ වෙන්න ඕනේ. තේරුණාද? ඔබ කවුරුත් දන්නවා මේ විජේස රාජපක්ෂ මේ මෙල්බන් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ කාල 2005 බලයට පත් වෙලා වැඩි කාලයක් බලේ හිටියේ නැහැ. ඉක්මනටම ඔහු ඉවත් වුණා. ඉවත් වුණාන් පස්සේ මෙල්බන් ඇවිල්ලා කිව්වේ 10% ගැන කෙලින්ම මාත් එක කියලා තියෙනවා. 10% මේ බැසිල් රාජපක්ෂ ගැන. බැසිල් රාජපක්ෂ 10% කියලා තමයි හැඳින්වුවේ. අපේ මේ 10% එක මෙතන වැඩ කරන්න බෑ. 10% ගේ මැදිහත්වීම වැඩි, 10% මැදිහත්වීම වැඩි නිසා තමයි අපිට රාජකාරී රැකියාව කරන්න බෑ කියන චේතනාවෙන් තමයි ඇති උනේ. ඉතින් ඔබ කවුරුත් බලන්න මේ 2005 න් පස්සේ ශ්‍රී ලංකා රාජ්‍ය අපරාධ රාජ්‍යයක් කරා බොහොම ඉක්මනට සංක්‍රමණය වෙච්ච ආකාරයේ. ඉතින් ශ්‍රී ලංකා රාජ්‍ය තවත් කාලයක් තිබ්බනම් මං හිතනවා අපේ රට කෙලින්ම කොලොම්බියා වගේ ඩ්‍රග් ලෝඩ්ස්ලා අපේ රටේ මේ මෝටාර් නෙවෙයි ඊළඟට මිසෛල් පවා තියාගෙන රට පාලනය කරන්න තත්ත්වයට පත් වෙනවා.
2: අපි ප්‍රමාද වෙලා හරි යම් කිසි තැනකින් නැවැත්තුවා. නමුත් මතක් කරගන්න ඕන සහ මතක තියාගන්න ඕන දේ තමයි මේ අපරාධ රාජ්‍යයේ සෙවණැලි හැම තැනම තාමත් තියෙනවා. ඒව හොල්මන් කරනවා.
0: මේ අපරාධ රාජ්‍යයේ මංගල සමරවීර තමයි 2006 බොහොම ලස්සනට අර්ථවිවරණය කළේ. මංගල රාජපක්ෂ කිව්වා මේ මහින්ද රෙජිමය ගොඩනගින යන මේ මහින්ද රෙජිමය විනාශ කළ යුතුයි කියලා. මේ රෙජිමේන්තුවක් නිරන්තරයෙන්ම විවිධ රෙජිමේන්තු ආයතන උපකණ්ඩ උප අනුකණ්ඩ වලින් තමයි හැදිලා තියෙන්නේ. මෙතනදි මේ මහින්ද රාජපක්ෂ කියන පාලකයා තාමත් අපේ රටේ මේ දේශපාලනයත් එක්ක හොල්මන් කරන්නේ ඒ ඔහු විසින් නිර්මාණය කරන ආයතන, ඔහු පොලිසිය නිර්මාණය කරන රෙජිමේන්තු, ඊළඟට සිවිල් සංවිධාන තුල රෙජිමේන්තු හැදුවා. විවිධ මේ රටේ හැම ඇස්සක් මුල්ලක් නැරම ඔහුගේ නෂ්ටාවශේෂ, ඔහුගේ හොල්මන් ක්‍රියාත්මක කළා. ඒවේ අද ඵලය මේ මෙල්බන් වලත් තියෙනවා. අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මෙල්බන් වලත් අපිට දකින්න ලැබෙන්නේ තියෙනවා මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේක අනුරට මං හිතන්නේ ලේසි කියලා මේ වැඩේ කරන්න. අනුර මේක කළොත් අනුර අර එල් සල්ලදොරේ Colombia වගේ මේ මේ මේ මේ මේ වසාගෙන තිබෙ El Salvador අද අද එහෙම් පිටින් සාමකාමී රටක්නේ. ඒ කියන්නේ දකුණු ඇමරිකා උතුරු ඇමරිකා දකුණු ඇමරිකාවේ වඩාත්ම සාමකාමී රට අද El Salvador. එදා El Salvador ට යන්න බෑ El Salvador සේ සාමාන්‍ය විදිහටම Colombia වගේමයි. ඒක වගේ අඳුර මේක කරන්න ලොකු පිරිවියක් දරන්න වෙයි. නමුත් මම හිතනවා ඒක හොඳක් වෙයි කියලා අපි හිතනවා. ඉතින් අපි ගීතයකට යමු නේද? මේ ඇත්තටම මම හිතනවා අපි ගීතයකට යමු.
3: ලකු

0: ලක්මිහිර ඕස්ත්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී දහය දක්වා
0: මීරියාවක සිරියාව ලක්මිහිර FM 88.6
2: අයුබෝවන් සුභ සන්ධ්‍යාවක් එ මසු අටයි දශමහය ලක්මිහිර ඔස්වලයානු දේශවය පෘත්ති සමකින් මම රොෂාන් මීදු කුල සූරිය. ඔස්ට්‍රලියාවේ ඉදිරිදින කිහිපය තුළ පෙට්‍රල් සහ ඩීසල් මිහල ඉහළයාම අවධානමක් ඇති බව වර්තාාවනවා. මෙට හිතුලෙත සඳහන් වන්නේ ෆෙඩල් රජ විසින් ක්‍රාත්මක කර තිබූ ඉන්දන බදු සහනය ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමයි. මේ අනුව දැනට ලබාදී ඇති ලීටරේකට සත 32 සහනය ජුලි පළවනදා සිට සත 16 දක්වා අඩ්වීමට නියමිතයි. යනුව පෙට්‍රෝල් සහ ඩීසල් ලීටර එක මිල ඍජුවම 0.16කින් පමණ ඉහළ යා හැකි බවටයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ. මෙම වෙනසට ජාත්‍යන්තර තෙල් මිල සැපයුම් තත්ත්වයන් සහ රජයේ ආර්ථික ප්‍රතිපත්තිද බලපාන බව සඳහන්. බලධාරීන් පවසන්නේ මෙම ඉන්ධන සහනය තාවකාලික සහක්‍රමයක් වූ අතර එය ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය බදු මට්ටමට නැවත ගෙන එම අරමුණ බවයි. කෙසේ වෙතත් මෙම මිල ඉහළ යාම නිසා දෛනික ගමන් විදම් සහ භාණ්ඩ ප්‍රවාහන වියදම්ද ඉහළ යා හැකි බවට වාර්තා වන අතර විශේෂයෙන් ඉන්ධන මත රඳා පවතින ආර්ථික ක්ෂේත්‍ර සඳහා මෙය ඍජු බලපෑමක් ඇති කරනු ඇතේ. වික්ටෝරියා ප්‍රාන්ත රජය ප්‍රචාර නිවාස 500කට වැඩි සංඛ්‍යාවක බලශක්ති කාර්යාත්මක ස්ථාව වැඩිදියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 9ක ප්‍රධාන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන යටතේ වායු සමීකරණ පද්ධති, සූර්ය පැනල, උණුවතුර හීට් පොම්ප, සිවිලින් පරිවාර සහ විදුලි ඉන්ඩක්ෂන් උඳුන් ඇතුළු වැඩිදිනු කිරීම සිදු කරනු ඇති. මෙම බලශක්ති වැඩිදිනු කිරීම හේතුවෙන් එක් නිවසකට වාර්ෂිකව ඩොලර් 1000කට වැඩි විදුලි වියදමක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ. මෙය වික්ටෝරියා සහ ඔස්ට්‍රෝලයානු පෙරල රජවන් එක්ව ක්‍රියාත්මක කරන ඩොලර් මිලියන 346.6 සෝෂල් හවුසින් බලශක්ති වැඩසටහනය කොටසක් වෙනවා. මෙවැනි විටත් සෝෂල් හවුස් 23000කට වැඩි සංඛ්‍යාවක් සඳහා බලශක්ති වැඩිදියුණු කිරීම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර නිවාස 21000කට වැඩි සංඛ්‍යාවක් පදිංචිකරුවන්ට අඩු විදුලි බිල් පත්වල ප්‍රතිලාභ ලැබී තිබෙනවා. ඔස්ට්‍රෝලියානු අගමැති ඇන්තනි ඇල්බනීසිගේ පුද්ගලික බැංකු තොරතුරු අනවසරයෙන් බැලූ ඊ වයි හිටපු සේවකයන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. වයස අවුරුදු 21 සහ 25 වීහි පසුවන මෙම දෙනා කොමන්වෙල්ත් හි සේවය කරමින් සිටියදී මෙම තොරතුරු ලබාගෙන නැති බවටයි ඔස්ට්‍රලයානු ෆෙඩරල් පොලිසිය පවසන්නේ. 26 සැකකරු පුද්ගලික තොරතුරු බියගැන්වෙන හෝ හිරිහැරිකාරී ආකාරයකින් බෙදාහැරීමේ අමතර චෝදනාවක් ද එල්ල වී තිබෙනවා. සිද්ධිය අනාවරණය වීමෙන් පසු අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර ඔවුන් දෙදෙනා සේවයෙන් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ. බණ්ඩාගාර ජිම් චාමස් පවසා තිබෙන්නේ මෙවැනි පුද්ගලිකත්වයන් උල්ලංඝනය කරන ඕනෑම ඔස්ට්‍රෝලයානයකුට බරපතල කරුණක් බවයි. ඔස්ට්‍රෝලයාාවේ ප්‍රධාන බැංකුවක් වන නැශනල් ඔස්ට්‍රලයා බැංක් විසින් මෝගේජ් ණය සම්බන්ධව විශාල පරිමාණයේ වංචාවදහනමක් පිළිබඳව ජනතාව සහ මුල්ලය ආයතනවලට දැඩි අනතුරු වැඟවීමක් නිකුත් කර තිබෙනවා. බැංකූ පවසන්නේ දැන රටපුරා මෝගේජ් වංචා ජාලයන් ක්‍රාත්මක වන අතර එවා බොහෝ විට බාහිර බ්‍රෝකවරුන් සහ සංවිධානත්මක කණ්ඩායම් හොරහ සිදුවන බවයි. නැත් ප්‍රකාශකයන් සඳහන් කරන්නේ මෙවැනි විට ඔස්ට්‍රලියාවේ ණය පද්ධතිය තුළ ඩොලර් බිලියන 4කට ආසන්න වංචාමය ණය සම්බන්ධ වාර්තා හඳුනාගෙන ඇති බවත් මේ ඉතා බරපතල ජාතික මූල්‍ය අවධානමක් බවයි. මෙම වංචා ක්‍රමවේදයෙන් අව්‍යාජ්‍ය ආදායම් ලේඛන අසත්‍ය රැකියා තොරතුරු සහ ව්‍යාජ ලේඛන භාවිත කරමින් හෝම් ලෝන් අනුමත කරගන්නා බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. නැත් බැංකුව පෙන්වා දෙන්නේ මෙම ගැටලුව එක් බැංකුවට සීමා නොවන ඉන්ඩස්ට්‍රී වයිඩ් ඉෂු එකක් බවත් බැංකු රජුවේ ක්‍රියාත්මක ආයතන සහ පොලිසිය එක්ව ජාතික මට්ටමේ උපාය මාර්ගයක් කටයුතු කරන යුතු බවයි. යනුව වංචාකරුවන් ලියාපදිංචි කරන විශේෂ ස්ට්‍රැටජි එකක් සහ බ්‍රෝකවරුන්ගේ ක්‍රියාකාරකම් දැඩි ලෙස පරීක්ෂා කිරීමේදී නව ක්‍රමවේදයක් සකස් කර ගැනීමද සාකච්ඡා වෙමින් පවතින බවයි සඳහන් වන්නේ. විශේෂඥයන් පවසන්නේ මෙම තත්ත්වය පාලනය නොකළහොත් ඔස්ට්‍රලියාවේ නිවාසනය පද්ධතියද සහ සමස්ත මුල්‍ය ස්ථාවරයටද බලපෑම් ඇතිවිය හැකි බවයි. ටැක්ස්ටට නවලදී වැඩිම රිෆන්ඩ් ලබාගත හැකි බවට බොහෝ දෙනා අතර පැතිරවෙන විශ්වාසය වැරදි බව ඔස්ට්‍රලියානු ටැක්ස් ඔෆිස් පවසනවා. ADO පවසන්නේ ඩිඩක්ෂන් යනු ඍජුවම කෑෂ් ලෙස මුදල් ආපසු ලැබීමක් නොව ටැක්සබල් ඉන්කම් අඩුකිරීමක් බවයි. යනු යුදම් කළ මුදලට සමානම රිෆන්ඩ් නොලැබෙන අතර ලැබෙන ප්‍රතිලාභය පුද්ගලයාගේ ටැක්ස් රේට් මත වෙනස් වන බවයි සඳහන් වන්නේ. එමෙන්ම ඊෆෝයි කාලයේ බොහෝ ඔස්ට්‍රේලියානු වන අධික ක්ලේම්ස් ඉදිරිපත් කිරීමට උත්සාහ කළත් ATO වැනි ක්ලේම්ස් දැඩිව පරීක්ෂා කරන බවද දැනුම් දී තිබෙනවා. සෝෂල් මීඩියා හරහා පැතිරෙන ටැක්ස් උපදෙස් අන්ධව විශ්වාස නොකරන බව මුලාශ්‍රමත පදනම්ව ටැක්ස් රිටර්න් ඉදිරිපත් කරන ලෙසටයි ATO ජනතාවට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙන්නේ. ඔස්ට්‍රේලියාවේ කෝල්ස්, වුල්වර්ත්ස්, මැක්ඩොනල්ඩ්ස් ඇතුළු සියලු සිල්ලර වෙළඳසැල් සහ ක්ෂණික ආහාර ජාලවල අර්ධකාලීන සේවය කරන වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට සුපර්ඇනුවේෂන් ගිවීම අනිවාර්ය කළ යුතු බවට නව ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. දැනට ක්‍රියාත්මක නීති අනුව වයස අවුරුදු 18ට අඩු සේවකයෙකුට සතියකට පැය 30කට අඩුවෙන් සේවය කරන්නේ නම් ඔහු ඇය වෙනුවෙන් සුපර්ඇනුවේෂන් දායක මුදල් ගෙවීම බොහෝ විට සේවා යෝජකයාට අනිවාර්ය වන්නේ නැහැ. මෙම නීතිය වෙනස් කළ යුතු බව පවසමින් සුපර් මෙම්බර්ස් කවුන්සිල් ඇතුළු පාර්ශ්ව රජුවෙන් ඉල්ලා සිටින්නේ වයස නොසලකා සිටුම සේවකයන්ට එකම සුපර්ඇනුවේෂන් අයිතිය හිමි විය යුතු බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ කෝල්ස්, වුල්වර්ත්ස්, මැක්ඩොනල්ඩ්ස් සහ අනෙකුත් සිල්ලර සහ ආහාර සේවා ආයතනවල සේවය කරන තරුණයන් විශාල පිරිසකට මෙම හේතුවෙන් විශ්‍රාමිතරුම් රැසක් කරගැනීමේ අවස්ථාව අහිමි වන බවයි. එම නීතිය සංශෝධනය කළහොත් ඔස්ට්‍රේලියාව පුරා තරුණ සේවකයන් ලක්ෂ 5කට වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි එම සංවිධාන ස්පෙන්තු කර තිබෙනවා. මේ අතර භාණ්ඩාගාර අමාත්‍ය ජිම් චාමස් පවසන්නේ මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය සූදානම් බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවද සඳහන් වෙනවා. විශේෂඥයන් පෙන්වා දෙන්නේ රැකියා ජීවිතයේ මුල් අවදියේ සිටම සුපර්ඇනුවේෂන් ගෙවීම ආරම්භ වූහොත් එය දිගුකාලීනව එම තරුණයන්ගේ විශ්‍රාම ඉතුරුම් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි. ඒ පොතත් සමගින් අදට නියමිත ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිභාවනවා. හමුවෙමු ලබන අඟහරුවාදාත් හරියටම රාත්‍රී 8:30ට.
0: ලක් මිහිර ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ. ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6.

0: ඔස්ට්‍රලයාාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හදුනාගත් ලක් සලකුණ ලක් මිහිල මීරියාවක සිරියාව එම් අසු අටයි දශම හයෙන්
1: සතියේ සෑමංගා

0: විමුක්ති ව්‍යාපාරයක් තුළට සෞන්දර්ය අරගෙනාපු හිතවතෙක් අද අපි ලක්මිහිර පවනසාර සංග්‍රහයට එකතු කරගන්නට අයන්නේ විශේෂිත වූ කාරණයක් වෙනුවෙන්. අද අප සමග එකතු වෙනවා ජනතා විමුක්ති මෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් ලෑනල් බෝපගේ සහෝදරයා. අයිබෝන් ලෑන් සහෝදරයා. ඉතින් අද අපි කතා කරන්නට යන්නේ ඔබ ගැන නෙමෙයි, අතරම ඔබේ ඔබ කරපු යම් ඔබ ඔබ නිර්මාණය කරපු යම් කිසි දෙයක් පිළිබඳව. මම මුලින්ම කිව්වා විප්ලවීය ව්‍යාපාරයකට ඔබ සෞන්දර්ය අරගෙන ආවා කියලා. අපි කතා කරන්නට යන්නේ විමුක්ති ගී ගැන. විමුක්ති ගී ප්‍රසංගය එක අතකින් එක යුගයක ආශාදනීය කටයුත්තක් වුණා. මොකද ලංකා ඉතිහාසය තුළ විමුක්ති ව්‍යාපාරයක් තුළ මේ වගේ සෞන්දර්යාත්මක කටයුත්තක් සිදු වුණේ නැති තරම්. මේ කටයුත්ත විමුක්ති ගී කියන සංකල්පය අරගෙන එන්නට ඔබ කළ කැපවීම නැත්තම් ඔබේ දායකත්වය ගැන යමක් කියන්නට පුළුවන්ද?
1: ඔව්, ඇත්තරම මා හිතන්නේ විමුක්ති ගී ඒක මේ ඇත්තරම සාමූහිකව කරපු වැඩ කටයුත්තක්. ඒ කියන්නේ අපි හැමෝම ඒකට උරුදුන්නා. බොහෝ වෙලාවට මේකේ ආරම්භය හැටියට අපිට දකින්න පුළුවන් වෙන්නේ 71 අරගලයේදී බන්ධනාගාරගත කරපු අය ඊළඟට මේ පසුබැසලා මේ වනවැදිලා ඒ කියන්නේ දිගටම සටන් කරපු අය අයගේ නොයෙක් මතුවෙච්ච තත්ත්වයන් උඩ ඒවා මැඩ පවත්වා ගන්න මානසික වශයෙන් යම් කිසි ආකාරයක ප්‍රබෝධයක් ලබා ගන්න ඒ වගේ වැඩ කටයුතු වලට ගීත උපයෝගී කර ගැනීම ගී ගැයීම තුලින් ඒ තුලින් තමයි මම හිතන්නේ මේක මුලින්ම ආරම්භ වෙන්නේ. ඊට ඉස්සරලා මේ කියන්නේ මේ විමුක්ති ගී පිළිබඳව ආభాෂයක් නොතිබුණයි කියන එක නෙවෙයි මම මේ අදහස් කරන්නේ. නමුත් මේ ගීත කලාව කලාවක් හැටියට ඉදිරියට එනට පටන් ගන්න ඒ 71 පස්සේ. දැන් අපි බන්ධනාගාරගත වෙලා ඉන්නකොට මේ ආකාරයට මේ ගීත අපි මේ කියලා තියෙනවා. ඉතින් ඒ මේ ඉරගවල ඇතුලේ මොයිතාගාරේ තාත්න පින්න වලට ලක්මින් ඉන්න අවස්ථාවල ඊළඟට ඒවයින් යම් කිසි ආකාරයක හිතේ ඇති වෙච්ච නොයෙක් ආකාරයේ කලබලකාරී තත්ත්වයන් මඩ පවත්ව ගන්න. අනිත් පැත්තෙන් මම හිතන්නේ විමුක්ති ගීවලදී බලාපොරොත්තු වෙච්ච දේ තමයි යම් කිසි ආකාරයක ඒ කියන්නේ සමාජ පීඩනය පිළිබඳව අදහසක්. ඒ පීඩනය නිවත්වීම කොහොමද වෙන්න ඕන කියන ඒක පිළිබඳව අදහසක් ජනතාව තුළ මේ ඇති කරවන එක. ඉතින් දැන් අපි මේ පිළිබඳව දක්වපු අදහස තමයි එතෙක් කල් පැවතිච්ච ගීත කලාව ගත්තම ඒක යොමු වෙලා තිබුණේ යම් යම් වෙනත් පරමාර්ථ උදෙසා. එකක් ඒ කියන්නේ සමහරලාට ඒ කියන්නේ ගීත ප්‍රබන්ධකයින් ඊළඟට ගීත රචකයින් මේ ගායක කරන සංගීතඥයන් ඒ අයගේ බොහෝ වෙලාවට පුච්චලපති රූපය ඉහළ නැංවීම සඳහා තමයි ඒ ගීත යෙදුනේ. ඉතින් ඒක වැරද්දක් හැටියට අපි දකිනව නෙවෙයි. නමුත් ඒ කාලේ ඒ විදිහට තමයි ඒ ප්‍රවණතාවය තිබුණේ. ඒ මිදිලා ඒ වෙනුවට සමාජයේ යහපත් සඳහා ඊළඟට පොදුවේ මිනිසුත් එක්ක බද්ධ වෙලා යම් කිසි ආකාරයක මේ ගීත කලාවක් ඇති මේ උපයෝග කරගන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ. ඕක ඇත්තටම පටන් ගන්නේ මම හිතන්නේ 71ට ඉස්සර වෙලා, විශේෂයෙන්ම 1970 රෝහණ සහෝදරයා අත්අඩංගුවට අරගෙන ඉන්නකොට විදුල්ලට අපි කොච්චි යන ගමන් අපි මේ ගමන් මහන්සිය මෙහෙ කරගන්න අපි ගීත කියනවා. ඒ ගීතවලදී බොහෝ වෙලාවට කිව්වේ මේ ඒ කාලේ තිබිච්ච දේශාභිමානි ගීත නැත්නම් විරෝධාකල්ප ගීත ඇටියට ඒ කාලේ පැවතිච්ච ගීත. ඒවා කියද්දී අපිට තේරුණා ඒ ගීත වලින් කියන අදහස අපේ අදහසත් එක්ක 100%ක්ම සමපාත වෙන්නේ නැහැ කියන එක. ඒ උඩ අපිට යම් ගති අදහසක් තිබුණා මේක යම් මීට වැඩිය වෙනස් ආකාරයේ ගීත කලාවක් කරා අපි යන්න ඕනේ කියන එක. ඉතින් ඒක අපි පටන් ගන්නෙ 71 මේ අත්දැංගු ඉඳලා ඊට පස්සේ 1977 මේ නොවැම්බර් වල අපි නිදහස් කරාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි තීරණයක් ගන්නවා විමුක්ති ගී ප්‍රසංගයක් හැටියට අපි විධිමත් ලෙස ඉදිරිපත් කරන්න කියලා. ඒ උඩ තමයි එක ඇත්තට මේක තීරණයද මම හිතන 1977 දෙසැම්බර් වගේ කාලේ ඊට පස්සේ 1978 ජූලි 26 වෙනිදා පළවෙනි වතාවට විමුක්ති ගී ප්‍රසංගයක් හැටියට ඉදිරිපත් කරනවා කොළඹ නවනගර ශාලාවේදී ඊට ඉස්සර වෙලා විමුක්ති ගී හැටියට එක එක ගීත ඉදිරිපත් කළා තිබුණා විශේෂයෙන් මේ විමල් රාමනායක කියන සහෝදරයා විල්ෆර්ඩ් ඇන්තනි කියන සහෝදරයා නන්දන මාරසිංහ සහෝදරයා සහ සෝමන් සමරසිංහ සහෝදරයා මේ කට්ටිය යම් යම් තැන්වල මේ ගීත ගායනා කරන්න ඉදිරිපත් කළා තිබුණා නම් රැස්වීම් වල එහෙම ගීත ගායනා කළා තිබුණා නමුත් ඒක විධිමත් ප්‍රසංගයක් ඇටියට නෙවෙයි මේ විධිමත් ප්‍රසංගයක් ඇටියට විමුක්ති ගී සංගීත ඉදිරිපත් වීම පටන් ගත්තේ 78 ජූලි මාසේ 26 වෙනිදා ඉඳලා ඉතින් ඒක පක්ෂයේ හැටියට සංවිධානය කිරීම බාරව තිබුණේ මට ඒ වගේ කීම මම ඉෂ්ට කරා නමුත් මට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක ඇත්තටම මම හිතන්නේ 25කට වඩා වැඩි කණ්ඩායමක් විම්පි කණ්ඩායමේ හිටියා ඒ සියලු දෙනාගේම උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් විදිහට තමයි විමුක්ති ගී ඉදිරියට එන්නේ
2: දැන් ලයිනල් අපිට මේ දවස්වල අහන්න ලැබෙන විමුක්ති ගී ප්‍රමාණයක් තියෙනවා ඒයින් ගීතයක් කණ්ඩයක් තමයි අපි මුලින් වාදනය කරේ දැන් ඔබ කියපු විදිහට 71 ඉඳලා 78 දක්වා ඔය අදහස ඔබලා අතර තිබුණා එතකොට දැන් හිරගෙවල් වල ඉන්නකොට අපි දන්නවා මේ කුරුටු ගී විදියට ගීත ලියවෙනෝ එහෙම ලියවෙච්ච විමුක්ති ගීත් ඔය අතර තියෙනවද එහෙම නැත්නම් 78 දී ප්‍රසංගයේ උදෙසා වෙනමම ගීත ටිකක් ඉදිරිපත් කළාද
1: නෑ නෑ ඇත්තටම මේක මේ විමුක්ති ගී වල ඒක තියෙන්නේ මේ මිශ්‍රණයක් ඒ කියන්නේ දැන් උදාහරණයක් ලෙස විමුක්තියේ රතු උදාර වැනි මේ ගීත මේ වනාන්තර වල හිටපු සහෝදරලු ලියපු ගීත මම හිතන්නේ විමුක්ති රතු උදාර ගීත ලිව්වේ උදේනි බන්දුල සහෝදරයා මේ ඇගල්ලේ එයා පසු කණ්ඩායම කරිට පසු බැලින් දෙද්දී ලියාපු ගීතයක් ඒක ඇත්තටම මමත් ඒ දැනගත්තේ මේ උදේනි බන්දුල සහෝදරය ලියලා කියන එක දැනගත්තේ බොහොම පසු කාලෙක නමුත් ඒ වගේ බොහෝ ගීත තියෙනවා ඒ කාලේ ලියපුවා මේ ඇත්තටම විමුක්ති ගී කියන පොතේ ඉදිරිපත් කරපු කාල සීමාව පිළිබඳව අදහසක් ඉදිරිපත් කළා තියෙනවා නමුත් 78න් පස්සෙත් ලියපු ගීත ඒකට මේ ප්‍රසංගය ඇතුල් කරලා තියෙනවා නොඑක් අවස්ථාවල නොඑක් මේ වාතාවරණයන් තුළ නොඑක් ප්‍රශ්න මුල් කරගෙන ගීත ලියලා තියෙන උදාහරණයක් ඇටියට මම ගත්තොත් සඳුයාය මත වැතිරි කියන ගීත අලුත් ගීතයක් ඒක ඇවිල්ලා මේ වතුකරයේ කමකරුවන් ගැන වතුකරයේ තේ වතුවල සේවය කරන කමකරුවන් පිළිබඳව ඉදිරිපත් කරන අදහසක් ඊළඟට මේ දීවරීන් ගැන ඒ වගේ නොඑක් සමාජ කණ්ඩායම් වල පීඩනය පිළිබිඹු කරන්න ඒවා පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා අලුත් ගීත නිර්මාණය කළා නමුත් බොහෝ ගීත මම උදාහරණයක් ඇටියට තවත් කියන්න කැමතියි 71ට ඉස්සර වෙලා ජනතා විමුක්ති පෙරමුණේ කියන ගීතය ඒක රචනා කළේ සුභසීල පොඩිකාර සහෝදරයා 77 වැඩ කරේ නමුත් ඒ සහෝදරය ජනතා විමුක්තිට සම්බන්ධල 71 මේ මතුගමදි ධාතනයේ ලක්ුණ නමුත් සුභසීල පොඩිකාර සහෝදරයා තමයි විප්ලවේ රණගී කියන ගීතය ලිව්වේ ඒක 71ට ඉස්සෙල් ලියපු ගීතයක්. ඒක තවමත් ඒ කියන්නේ විමුක්ති හැටියට ඊට පස්සේ ප්‍රසංගයේ දිගටම ගායනා කළා. ඒක පස්සේ ඒ කියන්නේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ගීතය හැටියට ඉදිරිපත් වෙච්ච ගීතය.
0: මේ ගීත සංගීතවත් කළ සංගීතඥයන් පිළිබඳ යම් කිසි මතකයක් ඔබට තිබෙනවද?
1: ඔව් ඇත්තටම මේක මෙහෙමයි අපි සේරම බොහොම ආධුනිකයෝ අපි ගීත කිව්වට අපේ මේ වෘත්තීමය වශයෙන් අපි සංගීතඥයෝ හෝ ගායකයෝ හෝ එහෙමයි නෙවෙයි නමුත් මේකට දායක වෙච්ච නොයෙක් ආකාරයේ වෘත්තීය ශිල්පීන් බොහෝ ගණනක් හිටියා උදාහරණයක් ඇටියට මම ඉස්සරලාම මේ සම්බන්ධ වෙන්නේ ඇත්තටම මේ නන්දන මාරසිංහ සහෝදරයට තමයි මේ සම්බන්ධ නංගුණක් තිබුණේ සේන වීරසේකර සහෝදරයා මේ සේන වීරසේකර ඇවිල්ලා පසු කාලෙක ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අධ්‍යක්ෂකවරේ කැටියට වැඩ කරපු කෙනෙක්. ඒ සේන වීරසේකර සහෝදරයා තමයි බොහෝ ගීතවලට මේ සම්දන්නේ. සංගීතය මේ කරේ ඇත්තටම මේ ප්‍රසංගවලදී ඇවිල්ලා සයිලෆෝන් එක මේ වාදනය කළා. ඊළඟට මේ ඒ කාලේ තවත් අපිට බොහෝ උදව් කරපු හැටියට තනු යෙදීමේදී විශේෂයෙන් රෝණ වීරසිංහ සහෝදරයා ඊළඟට මේ පොදුවේ සහායක් හැටියට අපිට මග පෙන්වීමක් කරපු කුමාරදාස සප්තන්ත්‍රි සහෝදරය ඊළඟට ලක්ෂ්මන් විජේසේකර සහෝදරය විශේෂයෙන් අපි සම්මන්ත්‍රණය කරනවා මාලනී බුලත් සිංහල සහෝදරි මේ අපිත් එක්ක ඇත්තටම මේ විමුක්තිගි මුලින්ම පටිගත පටගත කරනකොට ඒ පළවෙනි කණ්ඩායමේ ලක්ෂ්මන් හිටියා එන්නම කිව්වේ අපි මාලනී බුලත් සිංහල හිටියා මේ අය මේ ඇත්තටම බොහොම කැපවීමෙන් වැඩ කටයුතුට සහභාගී වුණා දිගටම අපිට උදව් කළා ඊළඟට විමුක්තිගි පටගත කිරීමේදී බොහෝ ශිල්පීන් මේ සහභාගී වුණා මට මතකයි මම හිතන්නේ මේ පොතේ සඳහන් කරලා තියෙන එක කාරණයක් අපි වේලුපිල්ලේ අයියේ මට සමාවයන් කියන ගීතය ඒක ත්‍රිකුණාමලේ විමලරත්න කියන සහෝදරයා ලියලා ඒක මේ අපිට සංගීතය සැපයීම සඳහා මේක මේ පටිගත කිරීමේදී වයලින් වාදනය කරන කෙනෙක් නැතුව මම ගියා මේ අපේ කවුද මේ රොක්සාමි සහෝදරයා රොක්සාමි මුණ ගැහෙන්න ගිහිල්ලා ඒ අදහස මම වත්තල හෝ හඳල හෝ කේදී හරි ඒ ගෙදර තිබුණේ මම ගිහිල්ලා කතා කළා ගෙදරට කතා කරලා එයාට අදහසක් තිබුණේ නැහැ විමුක්ති ගී ගැන මම මේක කිව්වා මම මේ මේ මේ ගීතයට කියලා මම ගීතේ පොඩ්ඩක් ගහලා පෙන්නුවාම මේ රොක්සාමි මේ ඇක්චුලි කඳුළු ආවා ඉතින් මේ ඒ වගේ වෘත්තීයම සංගීතඥයෝ බොහොම සම්බන්ධව දැන් පටිගත කිරීමේදී ඇත්තට මේ ඩීඩී ගුණසේන ඊළඟට මේ තබ්ලා වාදකයෝ ලංකාවේ
0: ගුණදාස කපුගේ නම අමතක කරන්නටත් බෑ නේද
1: ගුණදාස කපුගේ මෙහෙමයි නන්දා මාලිනී සතිපූජා දර්ශයේ ඇතුළු ගීත කීපයකට තම සැපයුවා එතකොට කපුගේගේ තමයි මේ මේ අපේ මේ උතුරු කොනේ ගීතය ඒකට තම මේ සංගීතය මේ නිර්මාණය කළේ ඔහු ඇත්තටම මේ අපි එළියට ඉස්සර වෙලා මේ කියන්නේ විමුක්ති ගී ප්‍රසංගයක් හැටියට පටන් ගන්නත් ඉස්සරලා විමුක්ති ගී අර අපි මේ 78 ආරම්භ කරන ඉස්සරලා ඔය රශීමලත් ගායනා කරන ඉස්සර වෙලා විරෝධාකල්ප ගී හැටියට කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණදාස කපුගේ එතකොට තව මේ චන්ද්‍රවාකිෂ්ඨ ඔයගේ කීප දෙනෙක් එකතු වෙලා ගීත ගායනා කළා නමුත් ඒක විමුක්ති ගී ප්‍රසංගය නෙවෙයි විමුක්ති ගී නෙවෙයි ඒක අතකට තියෙන යම් කිසි ආකාරයක මේ නිවැරදි නොවන අදහස් ඒව පිළිබඳව එක්තරා ආකාරයකින් නිවැරදි කිරීමක් මේ මේ මේ මේ කෘතිය තුළින් බලාපොරොත්තු වෙනවා මොකද ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේක කරන්න හේතුව විමුක්ති ගී වලට සහභාගී වෙලා ඒ පොදුවේ සාමූහිකත්වය තුළින් ඒ කරපු දායකත්වය පිළිබඳව යම් කිසි ඇගයීමක් සමාජයේ දකින්නට තිබුණේ නැහැ. ඉතින් මේ අය මෙන්න මේ මේ අය මේ දායකත්වයට කරගැහුවා කියන එක මේක ඒක පෙන්වීමයි ඒකට ඒක පිළිබඳවත් ඉතිහාසය පිළිබඳව ඉදිරිපත් කිරීමක් තමයි මේකෙන් කරන්නේ.
2: ලනල මතු කරා දැන් ඉතිහාසයේ ගොඩක් පරණ කතාවක් මේ 71 78 අපි අසන්න සමහරලාට කිසිම දෙයක් දන්නේ නැතුව ඇති ඒ කාලවල සිද්ධ වුණේ මොනවද කියලා. දැන් මේ විමුක්ති ගී ප්‍රසංග කියනකොට අපි දන්නවනේ වෙනත් ගායකයන්ගේ ප්‍රසංග එක එක තැන්වල එක එක නගරවල ප්‍රසංග විදියට පවත්වගෙන ගියා. විමුක්ති ගීත් ඒ විදියටම පැවැත්වුවද ඒ කාලේදී?
1: විමුක්ති ගී ප්‍රසංගය මේ පවත්වපු පදනම වෙනස්. නමුත් විමුක්ති ගී ඇත්තරම ලංකාවේ මේක උදාහරණ කළා දෙසරයක්. 1981 එක සැරයක් තහනම් කළා. ඊට පස්සේ 1983 අප්‍රේල් මාසේ තහනම් කළා. ඒ තහනම් කරලා මේ කරනකොට අපි ප්‍රසිද්ධ ප්‍රසංග 200ක් ඉක්මවල පවත්වලා තිබුණා. ලංකාවේ මම හිතන්නේ මන්නාරම ඇර හැම ප්‍රසිද්ධ නගරයකම වගේ අපි මේ ප්‍රසංග පැවැත්වුවා. ඒ ප්‍රසංගය පවත්වන්න මූලික වුණේ එක පැත්තකින් අපි කණ්ඩායමක් හැටියට වැඩ කරපු එක වගේම ඒ ජනතා විමුක්ති පෙරමුණ පදනම හැටියට තිබිච්ච හුඟක් තැන්වල ඒ අයගෙන් ඒ අය සංවිධානය වෙලා ඒ අය මේ මේ ප්‍රතික සමාජයට විකුණලා මේ පෝස්ටර් ගහලා ඒ වැඩකට ප්‍රචාරයකට සිදු කරලා ඒ තුලින් තමයි අපි මුලින් පටන් ගත්තේ මේකට පදනම් ගන්න. ඇත්තටම විමුක්ති ගී බොහොම වේගයෙන් ජනප්‍රිය වුණා ඒ කාලේ. මට මතකයි අපි පටන් ගන්නකොට මේ ඉස්සරලාම අපි නවනගර ශාලාවේ කරලා ඊට පස්සේ වැල්ලවතු රාමකෘෂ්ණ ඊළඟට සුගතදාස ස්ටේඩියම් එකට සුගතදාස ස්ටේඩියම් එකේ ඒ මේ මේ ප්‍රසංගය පවත්වනකොට ඇත්තටම සුගතදාස ස්ටේඩියම් එකට දාලා මේ මේ පිරිලා ඉතිරිලා යන තරම් සෙනඟ කියන්නේ දිදෙමදි ඒ වගේ තත්වයකට මේ ප්‍රසංගය ජනප්‍රිය වෙමින් තිබුණා අපි ඇත්තටම මේ බොහොම ජනප්‍රිය ප්‍රසංගයක් කරේට ඉදිරියටම හිතියේ තහනම් කරනකොට ඒකට විරුද්ධ ඔව්
2: එතකොට දැන් අපේ ගුවන්විදුලිය රූපවාහිනිය කොයි විදියටද මේකට ප්‍රතිචාර දක්වේ සම්මනෝහරි ප්‍රචාරයක් ලබා දුන්නද
1: නෑ රජයෙන් කිසිම මේ කියන්නේ ඒ ආයතන වලින් කිසිම මේ සහයෝගයක් ලැබුණෙත් නෑ කිසිම ගීත ප්‍රචාරයක් ලැබෙත් නෑ
0: එක මොහොතක රජයට මේක ලොකු අභියෝගයක් බවට පත් වෙනවානේ බෝබගේ සහෝදර මට මතකයි රජයට සිදුවෙනවා යෝන් ගී කියලා ඔවුන්ගේ ගීත ප්‍රසංගයක් පටන් ගන්නට ඒකට මං හිතන්නේ පදනම වැටුනේ මේ විමුක්ති ගී ප්‍රසංගය කියලායි මට හිතෙන්නේ
1: ඔව් ඔව් ඇත්ත ඒක ඒ කියන්නේ අපි මේ මේ මේ මේ විමුක්ති ගී ප්‍රසංගය කරගෙන යනකොට ඒකේ ජනප්‍රියතාවය පිළිබඳව බොහොම රජයේ කලබලයට පත් වුණා. ඒක ඒක ඒකට විරුද්ධව මේ මේ මේ උපමාර්ග දෙකක් ආණ්ඩු අනුගමනය කළා. එකක් තමයි ජාතික තරුණ සේවා සභාව ලවා ඒක ඒකේ සංවිධානය කරා වෙනම ගීත ප්‍රසංගයක්. ඒ තුලින් තමයි රූකාන්තලා ඒ කාලෙත් ගීත ගායපු අය නමුත් රූකාන්තලා වගේ අය තමයි එතන ප්‍රධාන මූලිකත්වය ගත්තේ. චන්ද්‍රලේඛා පෙරේරා වගේ අය ඉස්සරහට ආවේ ඒ ප්‍රසංගය තුලින්. ඒ ගීත ප්‍රසංගය අපිට තරංගකාරීකත්වයක් ඇති කරලා අපේ අදහස පරාජය කරන්න පුළුවන් කියන අදහසින් තමයි රජය පටන් ගත්තේ. නමුත් ඒකෙන් එහෙම වුණේ නැහැ. ඇත්තටම අපි තව මේ අපි ජනප්‍රිය වුණා මේ අපි දිගටම ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යද්දී. ඒක මැඩපවත්වන්නේ ඊට පස්සේ ආණ්ඩුව දේශපාලන ක්‍රියාමාර්ගයකට තමයි තහනම් කිරීම කරන්නේ. ඒ මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය ඇත්තටම තහනම් කරන්න ඉස්සරල ඇත්තටම මා හිතන්නේ බොහෝ ස්ථානවල ගීත ප්‍රසංග පවත්වනකොට ඒවට නොඑක ආකාරයේ බාධා පැමිණෙවුවා. ඒ කියන්නේ පොලිසි වලින් අපි අවසර ගන්න ඕනනේ ප්‍රසංගයක් කරනකොට පොලිසි වලින් අවසර දෙන්නේ අවසර දෙන්නේ නැතුව මොකද පුජ්ජලි කිදම්බල එහෙම ප්‍රසංග කරනකොට ගම්බල ඒකට ඉඩ දෙන්න ඒව බලක් වන විදිහට කටයුතු කළා. සමහර තැන්වල
0: මට මතකයි සමහර ප්‍රසංගවලදී පහර දීම් පවාසිය දුණා.
1: ඔව් ඔව් ඔව් දැන් සමහර ප්‍රදේශවල ඇත්තටම මේ තර්ජන ඇවිල්ලා මේ පොලිසිය ඒවා මේ මේ සාමය පවත්වා ගැනීම සඳහා මේ ප්‍රසංගය පවත්වන්න දෙන්න බෑ කියන තත්ත්වයට මට මතකයි එක්කෝ අම්බලන්තට හෝ කොයාරි ප්‍රසංගයට ගිහිල්ලා අපි මේ ප්‍රසංගයේ වේදිකාව හරීමේ අපි හරිගස්සගෙන ඉන්නකොට මේ පොලිසියේ ඇවිල්ලා මේක මේ නතර කරන්න හැදුවා. මම මේ පාර ගිහලා පොලිසිය ස්ථාන අධිපතිට කතා කරලා තමයි අන්තිමට මේක වෙනස් කරගත්තේ. නමුත් පහර දීම සිද්ධ වුණා විශේෂයෙන්ම යාපනයේදී. මොකද යාපනයේ අපි ප්‍රසංගය පැවැත්වුවා වීරසිංහ මසාලාවේ තාලාවේ වේදිකාවට පුටු කාවා. ඒ අපි තුවාලුනේ නැහැ අපි බේරුණා. නමුත් අපි ප්‍රසංගය දිගටම කළා. ඒ වගේ ප්‍රහාර එල්ල වෙච්ච අවස්ථාවක් තියෙනවා.
0: ඔව් ඇත්තටම විමුක්ති ගී කියන්නේ අපේ ගැටවරවියේ අපි ආසාදයට පත් කළ ප්‍රසංගයක්. අපි විමුක්ති ගී ප්‍රසංගයේ පසුපස ගිය යුගයක් තිබුණා. විමුක්ති ගී හඹා ගිය යුගයක් තිබුණා. ඉතින් ඒ යුගය පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන් ඕනි තරම් අපිට ලියන්නටත් පුළුවන් ඕනි තරම්. එතරම් අද්දකීම් අපිට විමුක්ති ගී ප්‍රසංගයේ සම්බන්ධයෙන් තියෙනවා. නමුත් මේ ඔක්කොම අතරේ ලයනල් බෝපගේ සහෝදරයා විමුක්ති ගී ප්‍රසංගයේ තිබිච්ච කරුණු කාරණා එකතු කළා. විමුක්ති ගී නමින් පොතක් නිකුත් කරනවා. ඔහු ලියූ විමුක්ති ගී කියන පොත ඕස්ට්‍රේලියාවේ ජනගත කරන්නටයි දැන් අපේ සූදානම. මේ ගැන අපි පොඩ්ඩක් කතා කරමුද? කොහෙද මේ ප්‍රසංගය තියෙන්නේ? කවදද තියෙන්නේ?
1: ඔව් විමුක්ති ගී මේක පොත එළි දැක්වීම තියෙන්නේ මවුන්ට් ස්ට්‍රීට් නේබර්හුඩ් හවුස් කියන්නේ ග්ලෙන්වේ වෙලිවල නම්බර් 6 මවුන්ට් ස්ට්‍රීට් කියන තැන. මේ ජූලි 4 වෙනිදා තව දවස් කීපකින් පස්සරු 4ට තමයි මේ උත්සවය පටන් ගන්නෙ. එතෙන්දී අපි මේ ප්‍රසංගය පවත්වන්නේ නැහැ.
0: නමුත්
1: වාදනය කරනවා. ඔව් ඔව් පොතේලි දැක්වීමක් සහ ඒක අපි මේ විවරණයක් විමුක්ති ගැන මේ ඉදිරිපත් කරන කට්ටිය අපි අදහස් ඉදිරිපත් කරන කීප දෙනෙක් ඉදිරිපත් වෙනවා. එකක් මේකේ පූර්ක හැටියට ඒ කියන්නේ ඉදිරිපත් කිරීම සහ මෙහෙවීම කරන්නේ බුද්ධා සවිතානාච්චි සහෝදරයා. ඒක විමුක්තිගේ ප්‍රසංගයේ දිගටම පූර්ක හැටියට හිටපු කෙනා. ඊළඟට මේ ඊට වඩා වෙනස් දේශපාලනසකින්ම නෙවෙයි නමුත් ශාස්ත්‍රීය පැත්තකින් විවරණයක් ඉදිරිපත් කරනවා සංගීත වේදී ආචාර්ය තරුපති මුණසිංහ. ඊළඟට මේ පිළිබඳ අදහස ඉදිරිපත් කිරීමක් ඇටියෙත කනිෂ්ක ජයලත් සහ මාලන් බණ්ඩාර කපුවත් කියන දෙදෙනා කරුණ ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ඒ සාකච්ඡාවට මමත් චිත්‍ර සහෝදරිත් අපි දෙන්නම සහභාගී වෙනවා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ මේ විමුක්ති ගී පිළිබඳව ඉතිහාසය පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරලා අපි මතක් කරන්න ඕන මේක මේ දැනට තියෙන දේශපාලන තත්ත්වය හෝ දැනට තියෙන ආණ්ඩුව ගැන හෝ එහෙම කතා කිරීමක් නෙවෙයි. දැනට ඒක පිළිබඳ කතා කරන්න නෙවෙයි අපි මේ රැස්වීම තියන්නේ. මේ සාක මේ මේ උත්සවය තියන්නේ විමුක්ති ගී පොත පිළිබඳව, විමුක්ති ගී ඉතිහාසය පිළිබඳව, ඒ කාලේ පැවතිච්ච තත්ත්වයන් පිළිබඳව කතා කරන්නයි අපි අදහස.
0: ඔව් ඉතින් ජූලි 4 වෙනිදා, ඒ කියන්නේ බොහොම තව දවස් කීපයයි තියෙන්නේ, තව දවස් 4කින් ජූලි 6-4 වෙනිදා නොම්බර 6 මවුන්ට් ස්ට්‍රීට් ග්ලෙන්වේවලි මවුන්ට් ස්ට්‍රීට් නේබර්හුඩ් හවුස් ඉදී තමයි මේ උත්සවය පැවැත්වෙන්නේ පස්වරු 4ට. ඉතින් අපි ඔබට ආරාධනා කර සිටිනවා අපේ අසන්නන්ට මේ උත්සවයට සහභාගී වෙන්න ජූලි 4 වෙනිදා. විමුක්ති ගී කියන්නේ අපේ ලංකාවේ තිබිච්ච ඉතිහාසගත වෙච්ච ප්‍රසංගයක්. ඒ ප්‍රසංගයේ ඉතිහාසය පොතක් බවට පත් වෙලා ඔබ අතට පත්වන මේ මොහොතේ ඔබත් එතන හිටියොත් ඒක විශේෂ අත්දැකීමක් වේවි. ඉතින් මේ උත්සවයට සහභාගී වෙන ලෙස තමයි අපි නැවතත් ඔබෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් අද මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව ලයනල් බෝපගේ සහෝදරයාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි හමුවෙමු ජූලි 4 වෙනිදා මවුන්ට් ස්ට්‍රීට් නේබර්හුඩ් හවුස් එකේදී හවස 4ට. බොහොම ස්තුතියි.
1: ඔබ මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. ජයරත් සහෝදරයා, රන්දිත් සහෝදරයා.

0: இத்தின சனி அது அமுத்தெக் லக்மிர சபகி கதினோ மே தமாய் சுராஜ் சுராஜ் கே நம மங்கித்தனோ எக்க பை கீபெகிம் புகம சுலு கால சீமாவத்துல முழு லோகே புறாம ஓஸ்திரேலியா புலா புறாம பிரச்சலித்து வச்ச நமக் இத்திங் ஆய்வான் கிளப் இல்லைகானா சுரேஷ்
1: Hi, Bhavan.
0: I think Suresh, me Sri Lankan dinayak, I can Sri Lankan festival ekak. I can Preston, Uttur Victoria ave. Bohoma lassanata sangvidhanaya kale oba. Eka ettharama kiyena nan eka man hitena vidiyata Sri Lankawata loku kirtiyak, nambuwak, gaurawayak. Eth ekkama ape upasanskrutiye, kiyane laankiya upasanskrutiye me Australia thula digaharena bohoma lassanata kiyala dunne raatriyak vidiyata dawasak vidiyata ithihasayata ekathu wenawa. Mokada eka Channel 9 bohoma lassanata eka vikashane kala unge pravruttiyala pradhana pravruttiyak vidiyata meka vikashane kala. Itin me ape sanskrutiya ape attharama அப்பே கேம ருச்சிகாத்திய கேம ராட்டாவ ஏத்துலிம் பெந்திச்ச சாஸ்கிருத்திக குணாங்க மிசியல்லம் இதா போகும் லசனட்ட மினிசு அத்திந்த ஏக மினிசு போகும் விந்தனாத்மக அத்தகீமக் லபுபு தவசாக்குதியர் இதிகாசர் எக்கது வேணும் சுராஜ் கோகமது ஓயா
1: மட்டத் ஏக ஹத்தர் மகிதாகண்ட பெருகியா மம் மெச்சருதியக் மங்கலாத මේ අවස්ථාවේදී මොකද මේක මම අවුරුදු 3කට කලින් ඉඳලා මේකට වැස්සෙ වුණා.
0: ඔව්.
1: නමුත් ඒකට මට ඇත්තටම කවුද මේවා කරන්නේ කොහෙන්ද හොයාගන්නේ කියන ප්‍රශ්නේ තුල මට ලොකු ප්‍රශ්නයක් මැදිලා මං හිටියා. නමුත් මං ඒකත් මගේ මේ ප්‍රශ්න මාකට් එකේ මැනේජ්මන්ට් එකත් එක්ක මං කතා කරලා ඒගොල්ලොත් එක්ක මම සොයාගෙන යනකොට මට ඇත්තටම හම්බ වුණා සහන් සහ සිතුවිලි කියන දෙදෙනා. ඒ දෙන්නගේ දායකත්වයත් එක්ක ඒ නර්තන නැටුම් සම්බන්ධව ඒ සියලු දෙයක්ම මට ලබා ගන්න හැකියාවක් ලැබුණා. ඒත් එක්කම මේ සම්පූර්ණ මූලිකත්වය දැරීම කරේ ප්‍රෙසන්ට් මාකට් එකේ මැනේජ්මන්ට් එකෙන්. එතකොට ඒකත් කරගෙන මමත් ඒකට සම්බන්ධ වෙලා මගෙන් ඒගොල්ල ගොඩක් උදව් ඉල්ලුවා මේ සම්බන්ධව මොනවද කරන්න පුළුවන් කියලා. එතකොට ඒකට තමයි මම ඒකට අපේ ආහාරවල රුචිකත්වය පෙන්වන්නද මොකද මේ මාකට් එකේ ඇත්තටම මේ හැම රටවල జాතියක්ම මේකට එනවා මේ ඒගොල්ලන්ගේ දිනපතා දේවල් ඒගොල්ලෝ කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මේ හිතුවේ ඒගොල්ලෝ මේ ඉස්සල කරන අය වෙන වෙන රටවල උත්සව තාම අපේ ලංකාව. ශ්‍රී ලංකාවේ නම ගෙනියන්නේ ලංකාවේ දජියේ තියෙන මේක කරගන්න ඒගොල්ලන්ට අවස්ථාවක් නැතුව කවුරුත් හිටියේ මම ඒගොල්ලන්ට
0: ඒ මාර්ගයේ බොහොම ලස්සන හදලා දුන්නා නේද? අතරම එදා බොහොම ලස්සනට
1: මාර්ගයෙන් මම හදලා දුන්නා. කරලා මම ඉතුරු ටිකත් මම ඔක්කොම කළා ඒ දවස. ඒක මම කරගන්න
0: ඇත්තරම මේ
1: සහයෝගයක් ලබා දුන්නා.
0: බොහොම ලස්සනයි. බොහොම ලස්සනයි. ඇත්තරම මේ සුරාජ් කියන නම පළමු වරට මේ මෙල්බන් වල බහුතර ජනතාවක් කතා කරන්න පටන් ගත්තා මේ කවුද මේ සුරාජ් කියන්නේ? සුරාජ් සූර්යාරච්චි කියන්නේ. ඇත්තරම මේ සුරාජ් ගැන මොකද ඔබගේ ව්‍යාපාරය මේ සැලුන් එකක් ඔබ කරන්නේ. එතකොට
1: මමත් මගේ බිරිඳත් තමා මේක ඇත්තරම ආරම්භ කරේ.
0: ඔව්.
1: දැනට අවුරුදු 10ක් වෙනවා මම ප්‍රෙස්ටන් මාකට් එකේ.
0: ඔව්.
1: මේ මගේ ව්‍යාපාරේ පටන් අරගෙන.
0: ඔව්.
1: මට ඒකේ
0: නම මොකක්ද
1: ෆ්ලෙක්සිබිලිටි දෙන මගේ බිරිඳ මේක කරගෙන යන්නේ.
0: ඔව්.
1: එතකොට බිරිඳ මාත් එක්කම එකට සමානව කැරෙන් කර එකට ගැටි වැඩ කරනවා. එයා කරනවා ඒ කලේඩිස් පැත්ත මම පිටින් පැත්ත. ඒ කරන ගමන් ඒකෙන් තමයි මම තමයි ප්‍රශ්න මාකකට ලංකාවේ කියන නාමයක් ඉස්සෙල්ලාම ගෙනාවේ. ලංකාවේ කියන කෙනෙක්ගේ ව්‍යාපාරයක් පටන් ගත්තේ ප්‍රශ්න මාකට් එකේ.
0: ඇත්තරම අපි ඊයේ ගිය සතියේ වෙනකම්ම ඔයාගෙන දැනගෙන හිටියේ නැහැ. ඇත්තරම ව්‍යාපාරයක් කරන මේ ලාංකිකයේ ප්‍රෙසිඩන්ට් මාකට් එකේ ඉන්නවා කියන එක කියන්නේ ඔබත් එක දෙගෙන ඩ්‍රම්ස් ගියාව තෙන්ට ඊට පස්සේ ඉතින් අපි ඩ්‍රම්ස් ගියායින් පස්සේ අපි දන්නවා මොකද ඩ්‍රම්ස් අපි දන්නේ නිසා ඒ හැර අපි හිතන් අපි දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඔයාගේ ව්‍යාපාරයේ සැලුන් එකේ නම අපි ඩ්‍රම්ස් ගියායින් පස්සේ අපි දන්නවා මොකද ඩ්‍රම්ස් අපි දන්නේ නිසා ඒ හැර අපි හිතන් අපි දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඔයාගේ ව්‍යාපාරයේ සැලුන් එකේ නම මොකක්ද?

0: එක තේ එකටම අපි කියන්නේ අපේ උපසංස්කෘතිය ලා ඕස්ට්‍රේලියානු සංස්කෘතියත් එක්ක විබද්ධ කළා කියලා. ඒක බොහොම ලස්සනට මේ බද්ධ වීම දැකීම කවුරුත් දැක්කා. ඉතින් සුරාජ් ඇත්තටම ඔයාලට ගොඩක්ම ස්තුතියි. මොකද මේ ලංකාවේ සාමාන්‍ය මේ වගේ ව්‍යාපාරයක් කරනකොට ලංකාවේ තානාපති කාර්යාලය එහෙම නැත්නම් කොන්සල් ජෙනරල් කාර්යාලය විවිධ දේවල් සම්බන්ධ වෙලා මේකට දායකත්වය වෙලා මේක මහා ලොකුවට අපි කාගෙත් සාමූහික දායකත්වයක් විදිහට ඉස්සරහට යනවා. නමුත් මේක ඔබ තනියෙන් මේ මම දැක්කා ලාංකීය දජය, ඊළඟට ලාංකීය සංස්කෘතිකාංග, ලාංකීය විවිධ දේවල් වලින් ඔපුවත් වෙලා දේවල් මිනිස්සු බොහෝම අර අපේ අපි මේ ඕස්ට්‍රේලියානු සංස්කෘතියට අපේ උපසංස්කෘතිය ගෙනල්ලා මේ ඕස්ට්‍රේලියානු ඒකනේ අපි කියන්නේ මල්ටිකල්චරලිසම් කියලා. ඒකේ ඇත්තටම මේ අර රියසල්යක් වගේ දෙයක් තමයි අපි කවුරුත් දැක්කේ රූපරාවෝලි. ඉතින් ඒක ඇත්තටම අපිට ලොකු ගෞරවයක් සුරාජ්. ඉතින් ඔබට බොහොම ස්තුතියි මේ උතුරු වික්ටෝරියාවේ ලාංකීය සම්භාවයක් ඇති අපි කාටත් මේ සම්බන්ධයෙන් කිසියම් මොදයක් කතා කර දෙයක් ක්‍රීම සම්බන්ධයෙන්. ඉතින් ඔබ අපිට සුවිශේෂ විදියටම වැදගත් උනේ මෙතනදී කිසිම සම්බන්ධකමක් නැතුව ඔබ මේ තනියෙන් මේ බර කරට අරන් මේක මෙතෙන්ට ගෙනිච්ච මේ ලාංකික කවුද කියන එකයි අපි කාගෙත් කතාව වහට ලක්ුණේ. ඉතින් ඔබට ඒ ගරුත්වය හිමිය යුතුයි. ඉතින් මම ඉතින් ඇත්තටම අදාළ පාර්ශ්වයට මං හිතන කවුරුත් දන්නලා ඇති මං අදාළ පාර්ශ්වයට ඔබ ගැන විස්තරක් දන්නලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔබ ගැන අපි ආඩම්බරයක් ගරුත්වයක් සහ වටිනාකමක් ඉතින් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මාත් එක්ක ඉන්නවා මගේ රංජිත් වීරසිංහ සොයුරත්, ඒ ජගජ්ජේ ඉදිරිසිංහ සොයුරත්. ඉතින් අපි දෙදෙනා මාත් සමග ඉන්නවා. ඉතින් ඔවුන් දෙදෙනත් ඔබ සමග කෙටි වචන ප්‍රමාණයක් කතා කරලා මේ කතාවෙන් අපි සමු ගන්නවා.
1: සුරජ් මම මේ දැන් මේ සාකච්ඡාව යන අතරදී මම මේ වැඩසටහන මේ Facebook එකේ මේ ගොඩක් අය ෂෙයා කරලා තියලා මේ බලනවා. මේ සිංගින් එකක් තියෙනවා ලියතඹරා, ඔව් කට්ටිය ඔක්කොම ඩාන්ස් කරනවා. සුරජ් මේක හැම අවුරුද්දෙම තියන්න බලාපොරොත්තු වෙන එකක්ද නැත්නම් මේක එක අවුරුද්දකින් තියලා ඉවර කරන වගේ වැඩසටහනක්ද?
2: නෑ මගේ බලාපොරොත්තු අධිෂ්ඨානය මේ ඉදිරියේද මේක දිගටම හැම අවුරුද්දෙම කරගෙන යන්න තමයි මගේ අධිෂ්ඨානය.
1: දැන් එතකොට දැන් හැම වෙලාවෙම මේක මේ ප්‍රෙස්ටන් වල විතරමද තියන්නේ, එහෙම නැත්නම් වෙන තැන් වලට ගෙනියන්න බලාපොරොත්තුවක් තියෙනවද මේ
2: වැඩසටහන? දැනට නම් තාම නෑ මගේ එහෙම දෙයක්. මොකද මම ප්‍රෙස්ටන් මාකට් එක තමයි මගේ මූලික තැන, මගේ ව්‍යාපාරයේ තියෙන නිසා මට ඒක ලොකු සහයෝගයක් දක්වනවා මේ ප්‍රෙස්ටන් මාකට් එකේ මැනේජ්මන්ට් එකෙන්. ඉතින් ඒ නිසා මට ඒක කරන්න ඉතාමත්ම ලේසි ඉදිරිකමට කරගෙන යන්න.
1: එතකොට කාලවකවානුව මේ කොයි මේ වගේ කාලෙද නිතරම වගේ ඊළඟ අවුරුද්දෙදිත් අපි මේ වැඩසටහන බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ? එහෙම නැත්නම්
2: මේ කාලවකවානුවම තමයි බලාපොරොත්තු වෙන්නේ දැනට. ඒක මම තාම ඉදිරියට කතා කරේ නැහැ, සාකච්ඡා කරේ නැහැ. සාකච්ඡා කරලා මම දැනුම් දෙන්නම් ඊළඟට කවද්ද එක තියෙන්නේ
1: කියලා. අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා අපි වැඩසටහන පටන් ගන්න ඉස්සර වෙලා මේ අපේ මැදිරියට ඇවිල්ලා ඔබත් එක්ක මේ ගැන පොඩ්ඩක් කතා කරන්න.
0: ඔව්. ඔව් ඇත්තටම සුරජ්.
2: මම ඔබතුමාලවත් මට සහභාගී කරගන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ.
0: ඔව්.
2: ඇත්තටම මේ වේලාව මට ලබා දුන්නාට බොහොම ස්තුතියි කතා කරන්න.
0: ඔව් සුරජ්. ඔබට බොහොම ස්තුතියි අපේ ආරාධනාව බාරගෙන මේ ගුවන් විදුලියට කතා කිරීම සම්බන්ධයෙන්. ඉතින් අපි සුරජ් සූර්යාරච්චි, ඒ ගෞරවනීය ලාංකිකයා අපි ස්තුතිවන්ත වෙනවා ලක්මිර ගුවන්විදුලිය වෙනුවෙන් අද අපේ ගුවන්විදුලියට මේ සම්මුඛ සාකච්ඡාව ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් අපි ඔබට මේ මෙවන් ලාංකිකව තවත් බිහි වේවා කියන ප්‍රාර්ථනෙන් අපි සමුගන්නවා. ආයිබෝන්.
2: නෑ ආයිබෝන්.
0: ආයිබෝන්.

අයිබෝවන් ඔන්න අද අපේ ආවර්ජන මුල්ම වැඩසටහන ආරම්භ කරන්නයි හදන්නේ. අද අපි කතා කරමු ලංකාවේ ජනප්‍රිය ගායකෙක් ගැන. ඊට ඉස්සර වෙලා මෙන්න මේ ගීත කණ්ඩයට අහුම්කම් දෙන්නකෝ.

එහෙමනම් දැන් ඔබ දන්නවා අද මේ මංගල ආවර්ජන තුලින් කාගෙනද මම කතා කරන්න යන්නේ කියලා. ඔව්. අද මම කතා කරන්නම් ක්‍රිස්ටෝප බෝල් ගැන. මෙයාගේ සම්පූර්ණ නම වෙන්නේ ආදිහෙට්ටිගේ ක්‍රිස්ටෝප එම්මානුවෙල් පෝල්. අපි ආදරයට හඳුන්වන්නේ ක්‍රිස්ටෝප පෝල් කියලානේ. මෙතුමගේ තාත්තා එස්.ඒ. පෝල් හිටපු හමුදා සමාජිකයෙක්. හමුදාවෙන් විශ්‍රාම ගියාට පස්සේ රෙජිස්ට්‍රාර් ජෙනරල් කාර්යාලයේ එතුමා සේවය කරලා තියෙනවා. එයා නාට්‍ය පිස්සේ. ඒ කියන්නේ ගුවන්විදුලි නාට්‍ය පිස්සෙක් හරි එහෙම නැත්නම් ටෙලි නාට්‍ය පිස්සෙක් නෙමෙයි. ඒ කාලේ මේ ටෙලි නාට්‍ය දිමුණෙත් නැහනේ. ඒ කියන්නේ එයා වේදිකා නාට්‍ය පිස්සෙක්. ඒ නිසාම එයා මර්දානේ ඉන්දු ලංකා ක්ලබ් එකේ සමාජිකයෙක් වෙලා ඉඳලා තියෙනවා. ඔබ දන්නවනේ ඒ කාලේ රඟපාන්න නිලියන් එනවා අඩුයිනේ. විශේෂයෙන්ම වේදිකා රඟපාන්න. සමහර විට එක්කෝ දෙමව්පියන්ගේ සහෝදර සහෝදරයන්ගේ එහෙමත් නැත්නම් ස්වාමි පුරුෂයන්ගේ අකමැති නිසා එහෙම වෙන්නේ නැති කියලා අපිට හිතන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ කැමැත්තෙන්ම සහභාගී වෙන්නත් මේ පුළුවන් නේ. ඒ කියන්නේ එක එක්කෙනාගේ අදහස් වෙනස් නිසා. ඉතින් ওই මං කියපු එස්.ඒ. පෝල් මහත්තයා වේදිකාවේ බොහෝ දුරට රඟපෑවේ නිලියන්ගේ චරිත. ඒ කියන්නේ එතුමාට හොඳ දක්ෂතාවයක් තිබිලා තියෙනවා. දැන් අපි එතුමා ගැන කතා පොඩ්ඩක් නවත්තලා අපේ කතානායක වුණු ක්‍රිස්ටෝප පෝල් ගැන නැවතත් කතාවට ගියොත් ක්‍රිස්ටෝප පෝල් මහත්තයා ඉපදලා තියෙන්නේ මොරටුවේ සුදුවැල්ල ගමේ. 1936 අප්‍රේල් 10 වැනිදා තමයි උපන්දිනේ. අධ්‍යාපනය හදාරලා තියෙන්නේ මොරටුවේ ශාන්ත සිවිස්තෙන් විදුහලින්. ඒ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනයත් ද්විතීයික අධ්‍යාපනයත් දෙකම. කොහොම හරි ක්‍රිස්ටෝප පෝල් කොළු වයසට, ඒ කියන්නේ සෙල්ලම් වයසට එනකොට පාසලේ යාළුවෝ ගොඩක් හදාගෙන තිබුණා. උදාහරණයකට ගත්තොත් රෝයිද සිල්වා, ෆ්‍රෙඩි සිල්වා වගේ අය. පසු කාලෙක පැට්‍රික් දිනීපිටිය, සීඩි ෆොන්සේකා, මොරිස් දහනායක වගේ අයත් එයාගේ හොඳම මිතුරන් බවට පත් වුණා. ඒ කාලේ ක්‍රිස්ටෝප පෝල්ගේ විනෝදාංශයක් තිබිලා තියෙනවා. හොඳ ජැන්ඩියට ඇඳගෙන අනුන්ගේ මගුල් ගෙවල් වල ගිහිල්ලා හොඳට කාලා බීලා එන එක. කිසිම ආරාධනාවකින් තොරවයි එහෙම යන්නේ. ඒ යන්නේ තනියම නෙමෙයි. යන්නේ රෝයිද සිල්වා, ෆ්‍රෙඩි සිල්වාත් එක්ක. විනෝදාංශය යෝජනා කරන්න ඇත්තෙත් රෝයි හරි ෆ්‍රෙඩි හරි වෙන්න ඕනේ. හැබැයි ඒ මගුල් ගෙවල් වලට ගිහිල්ලා වැඩි වෙලා ඒගොල්ලෝ ඉන්නේ නැතුව කාලා බීලා ඉක්මනට මාරුල යනවලු අහුවෙන්න කලින්. ක්‍රිස්ටෝප පෝල්ගේ පාසලේ සංගීත ගුරුවරයා තමයි ෆ්‍රැන්සිස් පෙරේරා මහතා. ක්‍රිස්ටෝප පෝල්ගේ ගායන හැකියාව ගැන පැහැදිලා එතුමා සුනිල් ශාන්තයන් ළඟට යවනවා ගායනය ඉගෙන ගන්න. ක්‍රිස්ටෝප පෝල්ගේ තාත්තලා තුමනා කරලා තිබිලා තියෙනවා පුතාව අවදාහරි ගායකයෙක් කරන්න කියලා. ඒ අතරට ක්‍රිස්ටෝප පෝල්ගේ ජනප්‍රියම ගායකයා වුණේ සුනිල් ශාන්තයන්. මර්දානේ නිව්ටන් ස්ටුඩියෝ එකේ උඩතට්ටුවේ තමයි සංගීත පන්තිය පාත්තලා තියෙන්නේ. ඒ අතරතුරේ, ඒ කියන්නේ සංගීතයේ හදාරන අතරතුරේ ක්‍රිස්ටෝප පෝල් මෝටර් මෙකැනික් කෝස් එකකුත් කරලා තියෙනවා. ඒ නිසාම එතුමාට මීගමුවේ ඩයස් ගරාජ් එකේ රැකියාවකුත් ලැබිලා තියෙනවා. ඉතින් ඔය සුනිල් ශාන්තයන් නටති සංගීතය හදාරලා ගුවන්විදුලි සරල ගී පරීක්ෂණයකට පෙනීඳලා එතුමා ඒ ශ්‍රේණියේ ගායකෙක් බවට පත් වුණා. ක්‍රිස්ටෝප පෝල් මුල් වරට ගීතයක් ගායනා කරලා තියෙන 1958 දී ඒ එයාගේ නංගි බර්නදෙත් පෝල් සමග. ඒ ගීතේ තමයි වීනා විලේ මැද ඕලු මලේ කියන ගීතය. ඒ ගීතය රචනා කරලා දීලා තියෙන සරත් විමල වීර මහත්තයා. සංගීතවත් කරලා තියෙන වර්නන් පෙරේරා මහත්තයා. එදා ඉඳලා එතුමා නිතරම ගීත ගායනා කළා. ඒ හැම ගීතයක්ම අදටත් ජනප්‍රියයි. මට එක දෙයක් කියන්න අමතකුණා. ඔබට මතක නම් ඒ කාලේ දක්ෂ නිවේදකයෙක්, ඒ වගේම වැඩසටහන් නිෂ්පාදකයෙක් හිටියා. ඒ වගේම එතුමා වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. එයාගේ නම ආරීසේන මිල්ලවිතානාච්චි. එතුමා ඉතාමත් දක්ෂයෙක්. මට තාම මතකයි එතුමාත් තේවිස් ගුරුගේ මහත්තයත් එක්ක කළ වෙළඳ වැඩසටහන්. බොහෝ අය ඔහු හැඳින්වුවේ මිල්ලේ කියලා. ක්‍රිස්ටෝප පෝල්ගේ නංගි බර්නදෙත් විවාහ වෙලා හිටියේ ආරීසේන මිල්ලවිතානාච්චිත් එක්ක. ඒ කියන්නේ මිල්ලේ කියන්නේ එතුමාගේ මස්සිනා. මේ බණ්ඩාර කේ විජිතුංග රචනා කළ ගීතයට ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීතයේ දූ ක්‍රිස්ටෝප පෝල් ගායනා කළ

ස්ටෝපෝල් මහතාටම වෙන්න වුණ කටාඬකුත් එතුමාටම වෙන්න වුණ ගායන විලාසයකුත් තිබුණා. ඒ හේතුව නිසාමයි පරම්පරා කීපයකම ප්‍රේක්ෂකයන් එතුමාගේ ගීත ආකර්ෂණය කරගත්තේ. ඔබ දැකලා ඇති අදටත් විනෝද ගමන් යනකොට එතකොට ප්‍රියසාද වෙලදී බොහෝ අය ක්‍රිස්ටෝපෝල්ගේ ගීත ගායනා කරනවා. මේ ඒ වගේ හැමෝම ගායනා කරන්න කැමති ගීතයක්. ගීත රචනා කළේ KN කැමලිස් පෙරරා, සංගීතවත් කළේ පැට්‍රික් දෙනපිටිය.

1968 දී තමයි ක්‍රිස්ටෝපර් පෝල් විවාහ දිවි ආරම්භන්නේ ඒ ලීලානි ගුණසේකර මෙණිවිය සමග. දිනය හරියටම කියනවා නම් 1968 ජනවාරි 6 වෙනිදා. මුල්ම හමුවීම සිදුවන්නේ මඩුමෑණියන්ගේ දේවස්ථානයේදී. එතෙන්දි තමයි 얘 දෙදෙනා අතර සදා දුබිදිය හැකි එක්වීම. ඒ කියන්නේ නප්ෂල් නොට් එක දාගන්නේ. ලීලානි ගුණසේකර කොළඹ බම්බල්පිටියේ හෝලි ෆැමිලි කොන්වෙන්ට් එකේ ආදි ශිෂ්‍යාව. 얘 දෙදෙනාට දරුවන් තුන්දෙනෙක් ශර්මිලා සහ හර්ෂණී ඒ දුවල දෙන්න සම්පත් පුතා. ක්‍රිස්ටෝපර් පෝල් ගායනා කළ ඉතාමත් ජනප්‍රිය වූ තවත් ගීතයක් තමයි මේ. මේ ගීතය සංගීතවත් කළේ වර්නන් පෙරේරා. වර්නන් පෙරේරා යෙදූ මෙම තනුව වෙනත් ගීතයක තනුවක් කියවන්නේ මේ එයාගේම තනු නිර්මාණයක්.

ක්‍රිස්ටෝපපුල් දේශීය ගීතයට සංගීතයට ඇල්මක් දැක්වා වගේම බටහිර ගීතයටත් සංගීතයටත් ඒ හා සමාන ඇල්මක් දැක්වුණා. ඒ නිසාම එයා බටහිර ගීතන යොදාගෙන ගීත ගායනා කරා. එල්විස් ප්‍රෙස්ලි ගායනා කළ වුඩන් හාට් ගීතයේ තනුවට ඔහු ගැයූ

1970 දශක වල විශේෂයෙන්ම ගුවන්විදුලියේ එතුමාගේ ගීතයක් ප්‍රචාරය නොවුණු දවසක් හොයාගන්න තමාරුයි. අපේ අසන්නන් ප්‍රේක්ෂකයන් පිනවන්නේ එතුමා ලංකාවේ ගෘහස්ථ ඒ වගේ මෙලිමහන් ප්‍රසංගවල ඊටත් අමතරව රට රටවල ගිහිලා පැවැත්වූ ප්‍රසංගවලදී එතුමා ගීත ගායනා කරලා තියෙනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 2018 දී කොළඹ බිෂොප් විදුහල් ශාලාවේදී එතුමාට උපහාර පිණිස ක්‍රිස්ටෝ 82 නමින් ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා. එතුමා මේ ප්‍රසංගයේදී එතුමාගේ ගීත 25ක් ගායනා කළා. ජීවිතයේ අවසාන කාලයේදී එතුමා ආබාධිත තත්ත්වයට පත් වී සිටියා. එකල එතුමාව ජායල පිහිටි තම නිවසේ ළඟ තියාගෙන ආවතිව කටයුතු සියල්ල කළේ හර්ෂ නිදුව බව සඳහන්. 2023 මැයි මාස 18 වෙනිදා උදේ එතුමා ජීවිතයෙන් සමුගන්නා විට එතුමාගේ වයස අවුරුදු 87 ඉක්මවලා තිබුණා. ඉතින් මා දැන් අද ආවර්ජන අවසරහනේ අවසාන ගීතය හඳුන්වා දෙන්නයි සූදානම. සිසිලියේ පාරම්පරික ගීතයක් තියෙනවා ලූනා මෙසෝමාරේ කියලා. ඒ ගීතේ මුලින්ම ගායනා කරලා තියෙන්නේ 1927 සිසිලියානු ජාතික පාවුලෝ සිටරෙල්ලෝ කියන ගායකයා. ඉන්පස්සේ එක එක වෙලාවට එක එක අවස්ථාවලදී නොයෙකුත් ගායකයන් ඒ ගීතය ගායනා කරලා තියෙනවා කීප වටක්ම. ඒ ගීතය 2005 පැට්‍රිසියෝ ෆ්‍රැන්කෝ බුවන්නේ කියන ඉතාලි ඔස්ට්‍රියානු බැරිටෝන් ගායකයා ගායනා කරපු විදිය තමයි මේ.

ඒ ගීතේ තනුවටත් ක්‍රිස්ටෝප බෝල් මහතා ගීතයක් ගායනා කරා. මේ ක්‍රිස්ටෝප බෝල් මහතා ඒ ගීතේ තනුවට ගායනා කරපු ගීතය. ගීතය රචනා කරේ කරුණරත්න අබේසේකරයන්. ඉතින් අදට මම මෙතනින් නවතිනම්. අපි ආයෙත් මුණ ගැහෙමු. මම රෝහණ

0: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට මවබිමෙන්
1: ශ්‍රී ලංකාව තුළ සිදු කිසිම අපරාධයක් කාලයේ වෙලිතලාවෙන් යටපත්වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර විසානායක මහතා පවසන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් ජනතාවගේ දේපල සොරකම් කරමින් වංචා දූෂණ සිදු කළාට දඬුවම් දීම මේ රටේ පොදු ජනතාවගේ අපේක්ෂාව බවත් රජය ඒ පොදු ජන අපේක්ෂාවන්ට පණ පොවන බවත් ජනාධිපතිවරයා හෙදී ප්‍රකාශ කළා. විෂ මාත්‍රාව්‍ය උදුර බැඩලීම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී ජනාධිපතිවරයාට අමතරව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අදහස් එයිදී විවාදයේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ජනතාව මේ වන විට අධික ජීවන බරකින් මිරිකී සිටින බවයි.
2: මේ දූෂණේ සංවිධාන අපරාධ කල් කුඩු ව්‍යාපාරිකේ රාජ්‍ය දේහයෙන් ක්‍රියාත්මක වුණු අපරාධ දේශපාලන මේ සියල්ල මඩ පැවැත්විය යුතුයි. යුක්තිය සාධාරණත්වයේ ශිෂ්ටභාවය ඇති කිරීම අද විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති විදිහට ඔරොත්තු දෙන්නේ නැහැ. අපි මේ රටේ පොදු ජනයාට දූෂණය වංචාව පිළිබඳ දඬුවම් ලබා දීම සඳහා තියෙන අපේක්ෂාවට පණ පොවන ආණ්ඩු බවට මේ ආණ්ඩු පත් වෙලා තියෙන පත් කරමින් තිබෙනවා. අපි මේ සංවිධානාත්මක අපරාධ කල්ලිත් ඒ වගේ මේ හාබැඳුණු දේශපාලන ජාලයත් ඒ හාබැඳුණු මද්රව්‍ය ජාලයත් මුළු මනින්ම මේ ශ්‍රී ලංකාවෙන් උපුටා දමන බවට මා සාතික. මේ කරන්න ඕන මේ රටේ. දැන් අවුරුදු 46ක් මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරන්න කියලා සටනක් තිබුණා. මම ඔබට කියන්න කැමතියි මේ වසරේ මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි වෙනවා. මේ මාස කිහිපයක් ඇතුළත. මේ ලංකා ඉතිහාසයේ ආණ්ඩුවක් තියෙනවනම් එක වෝට කැනන් එකක් අපේ මේ පාලන කාලය ඇතුළත ජනතාවට විරුද්ධ පාවිච්චි වෙලා නැහැ. එක කඳුළු ගෑස් එකක් ජනතාවට විරුද්ධව පාවිච්චි කළා නේ. ඒ වාණ්ඩුවක් මේ. මම දන්නවා වෙනදා මේ සෙන්කෝලේ උස්සන්න වෙනදා පාර්ලිමේන්තුවේ බැස්සොත් විපක්ෂේ. අනිත් පැත්තේ මොකද වෙන්නේ? ආණ්ඩුව බහිනවා. පෙරේදාද කොහෙද බැස්සා? හැබැයි ආණ්ඩුව එක മന്ത്രിවරයෙක් මේ බෙන්ච් එකකින් පහලට ආවේ නේ. උස්සගෙන යන එක අසිෂ්ඨ ක්‍රියාවක්. ඔන්න උස්සගෙන යන්න. වෙනද ඔගොල්ලෝ දන්නවා මෙතන ගහ ගන්නවා. ශිෂ්ටත්වයේ ගේන්න ඕන මේ රටට.
3: මොනම අවස්ථාවකදීවත් මොනම හේතුවකටවත් මද්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියේ විරුද්ධවාදී. එහෙම නැත්නම් සතුරන් බවට අපි කිසි දවසකපත් වෙන්නෙත් නැහැ. පත්තන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒ මද්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ වලට සම්බන්ධ කිසිම පුද්ගලයෙකුට අපේ දේශපාලන ව්‍යාපාරය තුළ තැනක් නැහැ කියන එක මම මේ අවස්ථාවේදී අවධාරණය කරන්න කැමතියි. කුඩුකාරින් අල්ලන්න එතනින් නතර වෙන්න එපා. ඒ කුඩුකාරින්ට ඒ ව්‍යාපාරයේ නිරත වෙන අයට අර සිංගප්පූරුවේ වගේ දඬුවම දෙන්න. දැන් අපෙන් අහනවා රාජ්‍යයක් ඇතුළේ ඉඳගෙන කරන අපරාධ හරිද කියලා. කවුද කියන්නේ හරි කියලා? එතුමා මේ අමුතුම සිහිනයක් මවාගෙන කියන්නේ. මේ කතා කරන්නේ. කවුද හරි කියන්නේ? අපි හරි කියන්නේ. ඒක වැරදි. එතුමා අවසාන වශයෙන් කිව්වා බොහොම ආඩම්බරෙන් වතුර ගහන්න නැහැ කියලා. ජනතාව පීඩණයට ලක් කරන්න නැහැ කියලා. ඔව්. වතුර ගහන්න නැහැ. ඒක පිළිගන්නවා. හැබැයි ජනතාව නොමරා මරනවා. දුප්පත්කම වැඩි වෙලා, බඩු මිල වැඩි වෙලා, උද්දමනය වැඩි වෙලා, මන්ද පෝෂණය වැඩි වෙලා, අසහනය වැඩි වෙලා දුක කඳුල වේදනාව වැඩි වෙලා ඒ ඔක්කොම වැඩි වෙලා වතුර ගහන්නේ නැයි කියන එක අපි පිළිගන්නවා.
4: ඒගොල්ලන්ට පේන්නේ මේ කිසි දෙයක් වැඩක් නැහැ. මුකුත් හරි නැහැ. ඔක්කොම විනාසයි. කුඹුරක් ගාවට ගියපුවම ගොවි මහත්තයෙට පේන්නේ ගොයන්. මීහරක්ට පේන්නේ තනකොළ. ඒ හින්දා එක කෙනාට එක පේන විදිය පිළිබඳව නම් අපිට උත්තර සපයන්න බෑ. අද දිනේදී අත්අඩංගුවටපත් වෙනවා නීතිඥවරයෙක්. ඇයි ඒ? පාතාලේ හරකට යන විසින් යනුවෙන් හඳුනන නඳුන් චින්තක වික්‍රමරත්න සමග අල්ලස් ගැනීම සම්බන්ධයෙන් නීතිය නවන්න. කෙනෙක් නීතිඥවරයෙක් අනිත් එක්කෙනා සජව සංවිධායක චරිත අබේසිංහ හොරණ. ඉතින් මම කැමති විපක්ෂ නායකතුමාගෙන් අහන්න ඔබ කුඩුවලට විරුද්ධව සටන් කරනවා සිංගප්පූරුවේ නීතිය ගේන්න කිව්වා. ඒ කියන්නේ මරණ දඬුවම ඒ කියන්නේ චරිත අබේසිංහවත් එල්ලන්න ඕනේ කියලාද ඔබතුමා කියන්නේ? අඩුව ගන්න ඔබතුමාගේ පක්ෂය අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කරනවාද චරිත අබේසිංහ සම්බන්ධයෙන්?
3: අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණය පවත්වනවා. අනිවාර්යයෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා. මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක් තැනක් නැහැ. අපි ඒව නිගමනය වෙනවා පරීක්ෂණයක් තුල.
5: මට හම්ුණා ලස්සන කවි පෙළක්. පෙළක් තැන්වල හොඳම දේවල් ළඟ තියෙද්දිත් මිස් වුණා. බුදුන් දැකලා දේවදත්තට නිවන් යන්නට බැරි වුණා. දැන් මේ විපක්ෂයට වෙලා තියෙන තේක.
1: කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවට දේශපාල ආරංචි මාර්ග පවසනවා. විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩකර ඇතැයි පවසමින් මෙලෙස විශ්වාස භංග යෝජනාවක් ගෙනීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභිහාචනාධිකරණයේ පුරප්පාඩු 8ක් සම්පූර්ණ කිරීමට පාර්ලිමේන්තුව සහය දීමෙන් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි විපක්ෂී මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ. මැද පෙරදිග යුදමේ තත්ත්වයට යම් විරාමයක් ලැබීමත් සමග ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ගණන් මේ වන විට සීග්‍රව පහළ බසමින් පවතිනවා. ඒත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් පහත හෙලීම මේ මොහොතේ සිදු කළ නොහැකි බවයි නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.
6: ආදින්න පුළුවන් වෙන්නේ ඒ මිල ගණන් අනුව ඒ පිරිවැය ආවරණය වෙන තෙල් ලැබෙනවත් එක්කම. දැන් අපි ලබා ගන්න තෙල් විශේෂයෙන්ම ඊළඟ මාස දෙකේ විතර ලැබෙන්න තියෙන්නේ මේ පසුගිය මාසයේදී ඇනෝම් කරපු තෙල්. ඉතින් ඒ අනුව අපි උපරිම වාසිය දැනටම ඒ බර දරා ගන්න බැරි නිසා මහ ජනතාවට ඒ රුපියල් බිලියන 100 පැකේජය ඇතුළේ බිලියන 57ක්ම මේ සඳහා වෙන් කරලා ඒ සාන ආධාරය දුන්න මේ ජූනි මාසයක අවසාන වෙනවා. නමුත් පවතින තත්ත්වය අධ්‍යයනය කරලා මේ මිල ගැලපීම සිදු කරනකන් තවත් සාන ආධාරයක් දෙන්න පුළුවන්ද දිය යුතුද කියන කාරණේ අපි ප්‍රතිපත්තියේ තීන්දුවක් කරන් දැනුම් දෙනවා.
1: රාජ්‍ය සේවකයන් සඳහා සහනදායි ගෙවීමේ ක්‍රමයක් යටතේ සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට රාජ්‍යයේ යෝජනාවක් ඉදිරිපත් වූ බවට වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතාව සහ සමූපකාර සංවර්ධන මාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳ මේ වන විට දේශපාලන වේදිකාවේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් පළ වූ අදහස් කීපයක්.
7: දැන් පාරිභෝගිකයේ ප්‍රශ්න විසඳලා තියෙන්නේ. මොකද මේකට කලින් හාල් නාඩු 270ට ගියා අපි එනකොට මහන්දු. මතකද? නාඩු 270යි. එනිසා දැන් මේ මහා මෝල් මුදලාලා ටික තියෙන වීථික හාල් කරන්න යනකොට කොහොමද 150ට වීස්සුවොත් හාල් 250ට විතර යනවා. රුපියල් 100ක විතර සුද්ධ ලාභයක් දාගන්න මේ ප්ලෑන් කරන්නේ ඒගොල්ලෝ ගොවියෝ පිටින් ඇවිල්ලා මේක. අපි අහන්න දැන් මේක. රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20ක් දෙන්න හදන්න අපි. යෝජනා අනුව කෘෂිකර්ම මාත්‍යාංශයෙන් රාජ්‍ය සේවකයන්ට ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා 10 පැකට් දෙකක් ඇකුළු සහ නාඩු ගෙවන්න. ගෙවීමේ ප්‍රමේය. ඒක හොඳයි නේද? වවුචර් එකක් දෙනවා සතුසේ කීට සමුදාලයකට ගන්න ඕන.
8: වසන්ත සමරසිංහ ඇමතිතුමා එතුමාට වසන්තයේ දැන් උදා වෙලා තියෙනවා රටට ගෙනාපු හාල් එක්ක. දැන් එතුමා මේ රටට ගෙනාපු හාල් අපිට දැන් අද සැකයක් තියෙනවා. මේ ගෙනාපු හාල් වෙළඳපොළට දාගන්න බැරි වෙලාද ඕ කියලා අපිට සැකයක් තියෙනවා. ඒක නිසාද මේ රජේසිය කියොണ്ട് දැන් මේ හාල් ටික දෙන්න හදන්නේ.
3: සහන ජනතාවට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ උපරිම සහන නැහැ කියන එක තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම හොඳයිනේ ආණ්ඩුවක් හැටියට. මොකද ලොකු කැපකිරීමක් ආණ්ඩුව කරනවා ජනාධිපතිවරයාගේ ඉඳන්ම අගමැතිවරයාගේ ඉඳන්ම ඇමතිවරු මන්ත්‍රීවරු තාමත් මුළු පක්ෂයක් විදියටම ලොකු කැපකිරීමක් කරනවා මේ ජනතාවට වඩා හොඳ ජීවිතයක් හදලා දෙන්න.
9: බොරුවක් ඉතාම ලස්සනට ජන මනසට ඇතුල් කරන්න පුළුවන් ලංකාවේ තියෙන ප්‍රධානම ව්‍යාපාරය තමයි මාළි මාළු. ඒක මාර හැකියාවක්. සම්බතියනවා නම් 210ට නාඩු කනවද 230ට නෑ. අන්තිමට උනේ නාඩු බැස්සා 190ට බෑපු ගමන් ඊළඟ ප්‍රශ්නේ මොකද උනේ? නාඩු වී ව්‍යාපාරිකයෝ ගත්තේ රුපියල් 90ට.
10: ජාතික ජනපල වේගී අපි කෑ ගහන්නෙත් නෑ, අපි කලබල වෙන්නෙත් නෑ. අපට ලැබුණු ජන වරම තීරුම් ගනිමින් අපි ඉදිරියට යන දේශපාලන ව්‍යාපාරයක්.
11: අද මේ ආණ්ඩුවට අපි ස්තුති කරන්න ඕනේ. අද මේ ආණ්ඩුව කොච්චර ආර්ථිකේ නංගල තියෙනවා නම් හාල් කිලෝ 20 ගෙවන් යන තත්ත්වෙට පත් කළා තියෙනවා මිලදී ගන්න. ඒ තත්ත්වෙට පත් කළා තියෙනවා මේ රටේ රාජ්‍ය සේවකයන්.
12: ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි රජයේ සේවකයන්ට හාල් කිලෝ 20ක් ගෙවීම කමිට දෙන්නේ. හැබැයි මීට පෙර රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කාලේ හාල් කිලෝ 20ක් නිකන් දුන්නේ මේ රටේ අහිංසක දුප්පත් අඩු ආදායම් ලබන ජනතාවට. අපි ඉල්ලා සිටිනවා පුළුවන් නම් වෙළඳැමතුමාගෙන් මේක ගෙවීමේ ක්‍රමයට නෙමෙයි නිකන් දීලා පෙන්නන්න හාල් කිලෝ 20ක්.
1: සයිබර් හැකර්වරුන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස ලබා ගැනීමෙන් පසු එම හිඟ මුදල පියවීම සඳහා එකඟ වූ ගෙවීමේ කාලසටහනකට අනුව කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය මේ වන විට අදාළ ඕස්ට්‍රේලියානු බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා. මෙම ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මෑත කාලීන සයිබර් සොරකම් සිදු ඇත්තේ අලුතින් පිහිටපු රජ ණය කළමනාකරණ කාර්යාලය හරහා ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ස්වෛරී ණය ආරිකයක් පද්ධතිමය ඩිජිටල් ආරක්ෂණ බිඳ වැටීමක් උපයෝගී කර ගනිමින් වෙනත් ගිණුමකට හරවා යැවීමෙන් බවයි අනාවරණය වන්නේ. ඒ ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාතික මූල්‍ය ආරමුදලේ වැඩ ස්ථානයේ 5 වන සහ 6 වන සමාලෝචන යටතේ ලැබීමට නියමිත මූල්‍ය වාරිකයන් සුරක්ෂිත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් මෙම කොන්දේසි උල්ලංඝනය වීම සම්බන්ධයෙන් නිදහස් කිරීමක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සදහන් කළේ මෙම ණය මුදල පියවීම සඳහා මුදල අමාත්‍යාංශය විසින් නව විධි විධාන සකස් කරමින් සිටින බවයි. එමෙන් මෙන්ම ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහය ඇතිව ශ්‍රී ලංකා බලධාරීන් මේ වන විට මෙම සයිබර් සොරකම සම්බන්ධයෙන් කුළුල් විමර්ශනයක් පවත්වමින් සිටින බවද වාර්තා වනවා. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති නිලවරණයේදී වැඩිම ඡන්ද හිමිකර ගනිමින් කාන්තාවන්ට එරෙහි වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ කමිටුවට නැවතත් තීරීපත් වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. මේදී ප්‍රකාශිත බලංගු ඡන්ද 185න් ඡන්ද 144ක් ලබා ගැනීම විට මහාචාර්ය රංගිකාද සිල්වා සමත් වුණා. ඒ අනුව පෙරමුණ ගැනීමට ඇය සමත් වූ අතර කමිටුවට නැවත තීරීපත් වූ එකම ශ්‍රී ලාංකිකයා බවටද ඇය පත් වුණා. විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම ප්‍රතිඵලය හරහා කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මකතාවයේ ඇති කැපවීම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව තුළ ඇති විශ්වාසය මනාව පිළිබිඹුවන බවයි. පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා සහ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පැහැදිලි කිරීමක් කළා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේෂා මහතා මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දහම වුණා. පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා.
13: ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයක බොහොම සාර්ථක සාකච්ඡාවක් තිබුණා. එතකොට අපි ඒගොල්ලන්ට පැහැදිලි කළා අපි යන මාර්ගය. අපි ඇවිල්ලා තියෙන්නේ කෙටි කාලයකට తాවකාලිකව. අපි ඇවිල්ලා තියෙන්නේ ඉල්ලීමක් තියෙනවා මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා. මේ ක්‍රමය වෙනස් කිරීමේ කටයුත්ත ඉෂ්ට කරන්න. ඒකේ සෑහෙන ක්‍රියාවලියක් දැනටම ඉෂ්ට කරලා තිනවා. අපි ඒකලංගව දැනුවත් කළා. මොකද අපි දැනටම ඇවිල්ලා තියෙන්නේ සුමාන 7යි. එතකොට මේ සුමාන 7 තුලදී අපි විවෘත කළා අනිත් ක්‍රිකට් ක්ලබ්ස් වලට සමාගම් වලට අදහස් තියෙනවනේ අදහස් ඉදිරිපත් කරන්න ෂෙන්ම ව්‍යවස්ථාව ගැන හැම මොනවාද කළ යුතු වෙනස් වීම් ගැන ඒ ඉදිරිපත් කළා. ඉදිරිපත් කරපු අය එක්ක සාකච්ඡාවලුත් පැවැත්වුවා මෙතන. ඒක හදලා ඒක දැන් මේ මාසේ ඒක අවසන්. ඊට පස්සේ ඒක අපි ඉදිරිපත් කරනවා අපි ඒක පාර්ලිමේන්තුවට ගෙනියන්නේ. ඉතින් ඒක අපි සම්පූර්ණයෙන් පැහැදිලි කළා.
1: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියෙත් ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන. ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්.

0: ඉතින් අසන්නේ මේ උතුරු වික්ටෝරියාව සුවිශාල ලාංකීය අනන්තතාවයන් නිර්මාණය කරන නගරයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඉස්සර අපි කවුරුත් කතා කරේ මේ ඩැනිනෝන් ගැන. දැන් අපි උතුරු වික්ටෝරියාවේ සිදුවෙන මේ ශ්‍රී ලාංකික ජනතාවගේ ක්‍රියාකාරකම්, විශේෂයෙන්ම අපේ ලාංකීය සංස්කෘතික අනන්‍යතාවයන් වලින් ඔපුවත් වෙච්ච මේ ශ්‍රී ලාංකික අපි, මේ අපේ ආහාරවලින්, ඒත් එක්කම අපේ සංස්කෘතිය අංගවලින්, ඊළඟට අපේ අපේකමම තුළින් අපි ලස්සන මේ චිත්‍රයක් නිර්මාණය කරනවා ඕස්ට්‍රේලියානු සංස්කෘතිය තුළ. ඉතින් මේ මාත් සමග අද එකතු වෙන මේ කතා නායිකාව තමයි රාජිකා සුරංගි උණවටුන. ඉතින් මං ආයිබෝන් කියලා පිළිගන්නවා රාජිකා.
1: ආයිබෝන් අයියේ.
0: ඉතින් ඇත්තරම මේ රාජිකා අලුත් අර්ථයක් ගෙන, අලුත් අරුතක් ගේන, බොහොම ලස්සන කෑම රුචිකත්වයක් ඇති කරන මේ ආපන ශාලා කීපයක් උතුරු වික්ටෝරියාවේ නිර්මාණය කළා. සිලෝන් ස්පයිස් කෝන කියන නම,
1: සිලෝන් ස්පයිසි ෆුඩ්ස්,
0: ස්පයිසි ෆුඩ් කියන නමින් තමයි මට අමතක වුණා. ස්පයිසි ෆුඩ් නමින් තමයි මේක අපි අතරේ මේ ජනගත වුණේ. ඒ මේක අද බොහොම ලස්සනට මුළු ලෝකෙ පුරාවටම මේ සිලෝන් ස්පයිසි ෆුඩ් කියන එක ප්‍රචලිත වෙලා තියෙනවා. මොකද ඔබ බොහොම ලස්සනට මේ යූටියුබ් වල, එහෙම නැත්නම් ෆේස්බුක් එකේ, එහෙම නැත්නම් ටික්ටොක් වල බොහොම ජනප්‍රිය චරිතයක්. ඒ ජනප්‍රිය චරිතය නිර්මාණය වුණේ මේ උතුරු වික්ටෝරියාවේ. ඉතින් අපිට මේ බොහොම සුවිශේෂ චරිතයක් තමයි මේ රාජිකා කියන වචනේ. කවුරුත් දන්නවා ලෝකෙ, මං හිතන්නේ ලෝකෙ නෙමෙයි ඕන කෙනෙක් දන්නවා මේ රාජිකාගේ කඩේ කියලා තමයි අපි කවුරුත් කතා කරන්නේ. මොකද ඒ තරම් ඔබතුමිය ජනප්‍රියයි. ඉතින් මේ ඔබ හැම, ඒ කියන්නේ බෞද්ධ තියෙන අපේ බෞද්ධ දින දර්ශනයේ එකේ විවිධ දින, මේ බෞද්ධ සංස්කෘතියෙන් ඇතිවෙච්ච මේ අපේ මේ තියෙන මේ දානමය පින්කම් වලට මේ ඔබ බොහොම නිර්ලෝභි ලෙස මැදිහත් වෙනවා. ඔබ ෆ්‍රයිඩ් රයිස් දෙනවා, ඔබ විශාල විදිහට ඒකට කිසිම මේ අර මෙහෙම අනේ මේ පොඩ්ඩක්වත් හිතන්න නැතුව මිනිස්සුන්ට කට පිරෙන්න කණ්ඩ දෙනවා. ඉතින් මේ පහුගේ සතියෙත් ඔබ බොහොම ලස්සන දන්සලක් පැවැත්තුවා. ඇත්තරම මේ කීවෙනි වරටද මේ දන්සල පවත්වන්නේ?
1: ඔහයේ එක දෙවෙනි වරට තමයි පැවැත්වේ. පල්ලි වතාවේ මම පැවැත්වේ අර පාරමිතා පන්සලේ. මසරණන් අපි තලමරෙන් සිරෝන් ස්පයිසි ෆුඩ් අපේ රෙස්ටෝරන්ට් එකේදීම තමයි අපි කරගෙන ගියේ ඒක. ඇත්තර මේක හරි ලස්සනට අපිට කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ දුන්නේත් ෆ්‍රයිඩ් රයිස් දුන්නා. අපි ඉතින් ගොඩක් අය කැමතිනේ අපේ ෆ්‍රයිඩ් රයිස් එක්කන්න. ඉතින් අනික තමයි ඉතින් දානය කියන දේ නම් මං හිතන්නේ ඉතින් අර මම උයන්නත් පුරුදුලා තියෙනවා. ඒ වගේ මං දන් දෙන්න හරි කැමති. මං ඉතින් ඇත්තරම ලෝභකමක් නැතුව ඒක දෙනවා. ඉතින් අර අපි වෙසක් එකට ඒ පින්කම ඇත්තරම කරේ. ඉතින් අපි අවුරුද්දක්ම අපි ගොඩක් ඉතින් අපේ කස්ටමර්ස් ලගින්, ඒ කියන්නේ අපි සල්ලි අරගෙන අපි කැම දෙනවනි. ඉතින් මේ ඇතර මේක සංස්කෘතික දෙයක්. අපට මේ දේවල් පොඩි කාලේ ඉඳලා පුරුදු කරලා තියෙන එකත් අපට ලොකු දෙයක්. ඇත්තරම ඉතින් මේ වගේ රටවල් වලට ඇවිල්ලා අපට මේ සංස්කෘතික දේවල් මේ වගේ රටවල් වල කරන්න දෙන එකටත් අපි මේ රටවල් වලටත් ඇත්තරම අපි ගෞරව කරන්න ඕනේ. අපට ඒ විදිහට මේව කරන්න දෙන එකට. අනික තමයි ඉතින් මේ දේවල් අපි කරනකොට, ඒ කියන්නේ අපෙන් පල්ලෙහා ඉන්න අයත් මේක ලොකු ආදර්ශයක් ගන්නවා අපි මේ කරන දේවල්. ඉතින් දානය කියන දේ අයියේ උතුම්ම දෙයක්නේ නේද? මේ අපි හැම දෙම පැවිදිලා යන්නේ මං හිතන්නේ ඒ දෙන්නේ. අපි හදවතින්ම තමයි ඒ දානය කියන දේ කරන්නේ. අතර මම ගොඩක් අයට ආරාධනා කරෙත් අපට පින් අරගෙන එන්න කියලා. ඒ කියන්නේ අපි අර උයලා කෑම ටිකක් අපි කෙනෙක්ට දෙනවා කියන්නේ හරි හදවතින්ම තමයි අයියේ. අර ඒක වෙසක් පින්කම වෙනුවෙන් අපි කරේ අතරම.
0: ඔව්, අතරම මේ ඔබගේ අතරම කඩේ ගිහිල්ලා all you can eat අපි ගියත් එතනදී අපිට බොහොම බඩ පිරෙන්න, කට පිරෙන්න, බොහොම සන්තෝෂෙන් මේ හිත සතුටෙන් කාලා එන්න පුළුවන් විදිහට ඔබ කැමුවට්ටෝරුව හැමදාම නිර්මාණය කරනවා. ඒ කැමුවට්ටෝරුවට 99%ක්ම ලාංකීය එළවලු තමයි ඔබ නිර්මාණය කරන්නේ. ඒක බොහොම වියදම් අධිකයි. ඒ කියන්නේ ඔබ දෙන මුදලට ලාංකීය ලෝලු කෙනෙකුට දෙනවා කියන්නේ ඒක එච්චර ඒ සාමාන්‍ය කඩවල කරන්නේ නැති දෙයක්. ඉතින් ඔබ ඒක නිර්ලෝභීව කරනවා. ඉතින් ඒක නිසා මං හිතන විදිහට උතුරු වික්ටෝරියාවේ ඉන්නේ අපි කවුරුත් ඔබතුමියගේ කඩෙන් තමයි ඇවිල්ලා කෑම ටික කාලා යන්නේ. ඉතින් ඒහා සාපේක්ෂවම මේ බෞද්ධ සංස්කෘතියේ වෙන ලාංකීය සංස්කෘතියේ වෙන මේ දන් දීමේ සංකල්පය බොහොම ලස්සනට කරනවා මේ උතුරු වික්ටෝරියා තුල ඔබ. ඉතින් අපි ලක්මීර ගුවන්විදුලි වෙනින් අපි ඔබතුමීට ස්තුතිවන්තයි ස්තුති කියන්න තමයි ගත්තේ. මොකද උතුරු වික්ටෝරියාවේ විකාශන වෙන ගුවන්විදුලි දෙකක් ස්වර්ණ FM සහ ලක්මීර ගුවන්විදුලි. ඉතින් අපි දෙගොල්ලෝ මේ උතුරු වික්ටෝරියාව නියෝජනය කරනවා. ඉතින් අපි තීරණය කරුවා ඔබ මේට සම්බන්ධ කරගන්න ලක්මීර ඔබ සම්බන්ධ කරගන්න. ඉතින් ඔබට තවත් මෙවැනි මේ කටයුතු සාධනීය කටයුතු ඒත් එක්කම ධාර්මීය කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලක්මීර අපි ඔබෙන් සමගන්නවා. ඉතින් ඔබ ජයවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: බොහොම ස්තුතියි අයියේ මේකට සම්බන්ධ කරගත්තට. ඔයාලටත් ගොඩක් ස්තුතියි.
0: ජයවා.

ඉතින් මේ ගීතයත් සමගින්ම අදත් අපි ඔබෙන් සමගෙන යනවා. ඔබ සමග එක්ුණා මේ දෙපැයේ සාලිය ගලප්පති, රංජිත් වීරසිංහ, රොෂාන් මේදුකුල සූරිය සමග මම ජගත්ජයේ එදිරිසිංහ. ලබන සතියේ නැවත හමුවෙමු.